Rain.

සුබම සුබ උදෑසනක් පුංචි යාළුවන්ට. ඔන්න අදත් ඇවිල්ලා තියෙන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන අරගෙන. මම දන්නවා හැමදාම උදේ 6ට ඔයා මාව අහන්න එනවා කියලා. එහෙනම් ඉතින් අද ඔයාට දැනගන්න, ඉගෙන ගන්න ලස්සන දේවල් ගොඩක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. උදේ 7 වෙනකන් දිගටම මාව අහගෙන ඉන්න ඕනේ. එහෙනම් ඉතින් මේ පටන් ගන්නනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන.

0: 989.3 දිවයින පුරා සිසාරා.
1: ඔයා වටේ ඉන්න අය දුවන පාර දිහා බලන්න එපා. ඔයා දුවන පාරේ ඉස්සරහා විතරක් බලන්න. සිහි නැතිනම් ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඩි තැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: මන් දන්නවා අපිව අහගෙන ඉන්න පොඩිත්තු හරීම දක්ෂයි. මේ වෙනකොට අපිට ගොඩාක් පොඩිත්තෝ ඒගොල්ලන්ගේ දක්ෂතාය වෙනවා. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. මේ ඒ විදිහට දක්ෂතාවයක් අපිට එවපු තවත් පොඩිත්තෙක්.
1: මගේ නම සෙනුලි හසාරා. මගේ වයස අවුරුදු 8යි. මම ඉන්නේ පින්නකොළවත්තේ. මම ඉදිරිපත් කරන්න යන්නේ කවියක්. චුට්ටම් බටිච්චා ලංගෙටියක් දැක්කා. චූටි හොටෙන් යන්න චුට්ට චුට්ට කෑවා. ස්තුතියි.
0: හරිම ලස්සනයි. ඔයාට පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොමද එවන්නේ? 0718-893-893 කියන අපේ WhatsApp නම්බර එකට අම්මට හරි තාත්තට හරි කියලා ලස්සන සින්දුවක්, එහෙම නැත්නම් කතාවක්, කතන්දරයක් රෙකෝඩ් කරලා අපිට එවන්න. ඒ විතරක් නෙවෙයි, අපි වහගෙන ඉන්න චූටි පොඩිත්තු දන්නවා හරි ලස්සනට චිත්‍ර අඳින්න. ලස්සන ලස්සන නිර්මාණ කරන්න දක්ෂ පොඩිත්තුත් අපි වහගෙන ඉන්නවා. අන්න ඒ පොඩිත්තන්ටත් විෂේකාර පොඩ්ඩ විශේෂාංගෙන් අවස්ථාවක් දෙන්න අපි හිතුවා. ඔයාට පුළුවන් ලස්සන චිත්‍රයක් ඇඳලා එහෙම නැත්නම් නිර්මාණයක් කරලා Supreme Radio 9D Tower Building කොළඹ 4 කියන ලිපිණයට අපිට එවන්න. Supreme Radio 9D Tower Building කොළඹ 4. එහෙනම් ඉතින් මතක ඇතුව ඔයාගේ දක්ෂතා ඔක්කොම අපිට එවන්න. අපි ලෑස්ති ඔයාගේ දක්ෂතා මුළු ලෝකෙටම ලිදක්වන්න.

0: පෙළ විකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාවකින්තාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර කෑවල හිටියත් කොණ්ඩෙකට ආයෙ පුරා ගන්න නෑ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5.

0: වීකෙන්ඩ් එක හැපෙනින් කරගන්න.
1: එතන බෙතාතුර ජනප්‍රිය සිංදු.
2: Oh God.
1: එක දිගට එක පැනට. සිනහසනා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
2: Supreme Radio. Radio. Super Hits 20 with Hasita. The Welcome Show.
0: ඇහෙන අහන කතාතුර. රස කතා ඇහෙන පෙරතුන.
3: අපි කතා කරලා තියෙනවාදී ලංකාවේ ගොඩාක් අපේ සිටියමින් මැකිලා යන නගර ගම් ගැන. ඒ වගේ තවත් ගමක් ගැන තමයි මේ කියන්න හදන්නේ. සබරගමු පළාතත් මහනුවර දිස්ත්‍රික්කයේත් මායිමේ පිහිටලා තියෙන දේදුගල ගම්මානට තමයි අපි යන්නේ අද.
4: දේදුගල.
3: ඒ කාලේ තිබුණු ඉතාමත් ජනප්‍රිය නගරයක් තමයි දේදුගල නගරය කියලා කියන්නේ.
4: ඒ කියන්නේ හරිම කාර්ය බහුල නගරයක්.
3: 1970 වගේ කාලේ වෙනකොට නාගරික ලක්ෂණ හොඳටම තිබිලා තියෙනවනේ පුහරි. අද ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් වෙලා තියෙන ඉතින් නටබුන් තියෙන නගරයක් තියෙන. හැබැයි තාමත් පවුල් 50ක් විතර ජීවත් වෙනවා මේ ගම්මානේ.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The

0: சுப்ரீம் ரேடியோ ஏக சூப்பீரியா சுப்ரீம் ரேடியோ பொட்டாங்கி உதாசன அகல சூட்டி பொடித்தான் புழுவாங் ஜப்பான் பாஷாவை இங்கிலீஷ் பாஷாவை ஹரிம சரள விதிட்டு ஆசைஹித்தன விதிட்டு அப்பங்க இகனகன் අපි අද චූටි පොඩිත්තන්ට කියලා දෙන්න යන්නේ ඉංග්‍රීසි භාෂාව වෙනුයි ජපන් භාෂාව වෙනුයි අපිට නිතර කතා බහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් කියන්නේ කොහොමද කියලා. මේ විදිහට පටන් ගන්නේ සුප්‍රීම් රේඩියෝ ලැන්ග්වේජ් පාසල. ශිෂ්‍යයා
1: ගකුසෙයි. ගකුසෙයි ස්ටුඩන්ට්.
0: විශ්වවිද්‍යාලය
1: ඩයි ගකු. ඩයි ගකු යුනිවර්සිටි.
0: රෝහල
1: බියෝඉන්. බියෝඉන් හොස්පිටල්.
0: අම්මා
1: හහා හහා. මොකද
0: තාත්තා
1: චිචි චිචි ෆාදර්.

0: ස්ටේෂන් 89.3 සුප්‍රීම් රේඩියෝ තත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිවේලේ අඩු මුලට ගත හැකි නවතම සුපිරිවෙන සෙල්ජාලය කසාකල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සාදම්පුල
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙනවාක
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තමයාණන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ඝෝෂා පවත්වන්නේ මන්ද? අවසව
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
2: ඈ හැබෑවට
4: සතේ දවස් පහේම දහවල් දෙකට
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
6: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: වෙල්කම් ෂෝ. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasare patala ganna patan ganna සතියේ දවස් පහේම උදේ 8ට වෙල්කම් ෂෝ.
4: අනුග්‍රහය
8: වාර්තාතික වාර්තා කම්බනි කෝටි 8 NLB දනට ගහන නඩතරයෙන් රුපියල් කෝටි 13.98 ඉක්මවු දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහනි ගහනේ බිල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
9: 89.1 89.3 Supreme Radio.

89.3 Supreme Radio. සුපින් මඩිය පොඩ්ඩක් බැසින් වෙරස්තාව මම කරන්න තමයි අපි සඳහන් වෙන්නේ. අපි ආපහු හම්බ වෙන්නේ සිකුරාදා. මොකද හිට පොයනේ. එහෙනම් ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉස්කෝලේ වැඩත් කරන්න, සෙල්ලම් කරන්න. මගේ චෝද පොඩිත් හැමෝටම සුබම සුබ දවසක්.

සූක්ෂම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.

0: උදහතයි විනාඩේ හතයි දන් වෙලාව සුබදැසන කැමටම සුබදැසනක් චාමරයි බුවන්
1: අයිබෝනිපෝ අයිබෝවන් සුබදැසනක් සුබ දවසක්
0: අද ජුනි මාසේ තුන්වෙනිදා බදාදා. දැන් මේ කාලේ චාමර අර හැමෝම හරි ආසාවෙන් බලන් ඉන්න කාලයක්. දැන් අප්‍රේල් පහ වෙච්ච ගමන්ම ගොඩාක් අයගේ ජීවිතේ මේ ලස්සන වෙන කාලයක්. ලස්සන වෙන කාලයක් කියන එක වාර අදහස් නෑ නේද? ඒක තමයි. ඒක තමයි අපි කියන්නේ.
1: ඒක නැකත් තියෙන හින්දා.
0: ඔව් නැකත් තියෙන. ඒක තමයි මම කියන්නේ කඩියක් ඉස්සරහට ගන්න චාමර මණ්ඩන් කියන්නේ.
1: සමහර අයට ඉතින් නේද?
0: ඔව් සමහර අයට මේ ගොඩක් සතුට තියෙන කාලයක් සහ තවත් සමහර අයට ආ හරි නේද? මේ වාසෙත් වෙඩින් කියද්ද කියලා කල්පනා කරන කාලයක් වෙනවා තියෙන්නේ. කොහොම වුණත් එහෙම සතුට වෙන අයට වගේම අනිත් විදිහට කියන්නේ කිසිම විශේෂත්වයක් නැති යන හැමෝටමත් හරි කමක් නැහැ. ඔයාලට කිසිම කරදරයක් නොවේ. ඔයාලගේ මේ මාසේ හරි ආදරෙන් එතකොට අර අපි කියනවා කාගෙන්වත් කරදරයක් නොවී ටිකක් නිදහස යන්න පුළුවන් වෙනවා කියලා එකට කියන වචනයක් තියෙනවා. ඒක මට කියන්න බෑ. ඒ නිසා ඉතින් මේ ඒ විදිහට වාට යන්න පුළුවන්කම ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
1: අනිවාර්යෙන් තමන්ට තමන්ව විශ්වාස නම් ඒ තමයි ඉතින් හොඳම නැකත නේද? තමන්ගේ අරමුණු දිනවන්න විශ්වාසයෙන් යුතු ඉතින් ඔයා ඔයාගෙන විශ්වාස කරලා ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මේ ගමනේ ඉතින් පහුවෙන හැම දවසකම අපි ඉගෙන ගන්න පාඩම් ටික තමයි ජීවිතේට වැදගත් වෙන්නේ. ඊයේ කරපු ඒ අපිට අපි කතා කරන අර අපි මෝඩ වැඩ කරපුවා නේද? අත කරන්නේ නැතුව ඉතින් ඉස්සරහට යන්න ඕනේ. අපි අත්දැකීම් වලින් පාඩමක් ඉගෙන ගන්න ඕනේ මිනිස්සු ජීවිතේ තින්නේ.
0: හැබැයි සමහර අය චාමර ඊයේ කරපු මෝඩ වැඩේ ටිකක් වෙනස් විදිහට අද කරනවා.
1: ඒ අලුත් වර්ෂන් එක.
0: අලුත් වර්ෂන් එක කියන්නේ ඊයේ එක මෝඩ වැඩක් කියලා තේරුම් ගන්නවා. නැම මේක ඒ විදිහට කරොත් හරියයි කියලා හිතාගෙන ඒ මෝඩ වැඩේම ටිකක් නවීකරණය කරලා
1: අද කරනවා.
0: ඒ නිසා එහෙම කරන්නේ නැතුව පොඩ්ඩක් හොඳට කල්පනා කරලා බලන්න මම මේ කරන වැඩේ ඒක නවීන පන්නේ මෝඩ කමක්ද එහෙම නැත්නම් වෙන මොකක් හරිද කියලා. එහෙම බලලා වැඩේ පටන් ගන්න ඕනේ හරිද?
1: සමහරු නම් ඔයා කරන වැඩේ මෙහෙමයි මෙහෙමයි කියලා කියයි. හැබැයි ඉතින් ඔයාට ඔයාගේ වැඩේ විශ්වාසයෙන් ඔයා කරනවා නම් සමහර ලාවට අද ප්‍රතිඵල නැතත් නේද? දවස් ඈහෙන කාලෙකින් ප්‍රතිඵල ලැබෙයි. ඉතින් අද දවසෙත් ඔයත් එක්ක ජාතික ලොතරැයි මණ්ඩලය ඉන්නවා කියලා මතක තියාගන්න. ජීවිතේ සීන දිනා ගන්න, ජීවිතේ හීන බලාපොරොත්තු ඉටු කරගන්න. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය කෙරේ විශ්වාසයෙන් ගන්න ටිකට් වැඩි වැඩි.
0: එහෙනම් ඉතින් ඒකන මතක් වෙන්න ගමන් අපි අදට වෙල්කම් ෂෝ පටන් ගන්න ලෑස්ති. හරියටම උදේ 10 වෙනකන් ඔයාලගිටම වෙලා ඉන්නවා. විතරක් නෙමෙයි TikTok live එකත් ඇවිත් තියෙන්නේ. ඒ පතරත් එන්න කියලා ඔයාලට මතක් කරනවා.
1: එහෙනම් ඉතින් දිගට මහගෙන ඉන්න. ජය වේවා. සුබ දවසක්. මං චාමර.
0: මම නිපුනිකා.

0: Sinabi ikan asunabi intuna Supreme Radio
1: ඔයා වටේ ඉන්න අය දුවන පාර දිහා බලන්න එපා. ඔයා දුවන පාරේ ඉස්සරහා විතරක් බලන්න. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාරක යන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක් අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: අම්‍රිතා වලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා
4: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
5: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
6: පිටරට උදවිය මයි හිතේ අනේ මලියෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
5: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
4: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
1: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ බෑ
8: අසු නවයයි එක අසු නවයයි තුන
9: සුප්‍රීම් රේඩියෝ

0: උදේ 7යි විනාඩියේ 21යි දැන් බලාව දැන් මේ දවස් ටිකේ ඡාමර ගොඩක් අය කතා කරනවානේ එල්නිනෝ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා. දැන් හැබැයි තාම නම් ඉතින් වහිනවනේ සමහර පැතිවලට.
1: ජුලි සහ ගෝස්තු වල නේද එල්නිනෝ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා තිබුණේ මම දැක්කා.
0: ඔව් එහෙම සඳහන් කරලා තියෙනවා.
1: එහෙම සඳහන් කරලා තිබුණා.
0: රටවල් ගිහිව පහු කරගෙන අපේ පැත්තට එනවා කියලා.
1: ඔව් ඒක කොහොම හරි ඒක බලාපොරොත්තු වුමු අද දවසේදී කියලා තින්නේ නම් වැසි තත්ත්වයේ වැඩි වීමක් තියෙන පුළුවන් කියලා. බස්නාහිර සබරගමු වගේම මධ්‍ය පළාත්වලත් ඒ වගේම වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වෙටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලාද කියනවා. බස්නාහිර සබරගමු පළාත්වල ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම සාමාන්‍යයක් විදිහට ගත්තොත් එහෙම දෙවෙන වටා සුළඟේ තත්වය පැයට කිලෝමීටර් 40-45 වගේ වෙන්න පුළුවන් කියලාත් කියලා තියෙනවා.
0: ඒ කියන්නේ වැස්ස වැඩි වෙනවා. ඒ නිසා දැන් අපිට නම් චාමර වැස්ස වැඩි වෙනවා කියලා උදේ පාන්දර මැගෙව්වා. මොකද උදේම වැස්සා. ඒ නිසා මේ උදේ කියන්නේ ටිකක් රෑ ඉඳන්ම වහිනවා. ඊයේ රෑ ඉඳන්ම සැරින් සැරේ වහිනවා. උදේ වෙද්දිත් වැස්සා. කොහොමද ඉතින් වහිනවා? ගැටලුවක් නැහැ ඉතින් වහිනවා.
1: ගැටලුවක් නැද්ද?
0: නැහැ.
1: ගැටලුවක් නැත්නම් එච්චරයි.
0: ගැටලුවක් නැහැ. මොකද චාමර මන්ද හැමදෙස්සෙම කල්පනා කරන්න වැස්සත් ඕනේ. අවුවට වඩා වැස්ස හොඳයි කියලා හිතන්න අමාරු. හැබැයි වැස්සත් ඕනි කියලා හිතනවා. ඒ මිතුවන් පස්සේ ප්‍රශ්න ටික විසඳනවානේ. මේ දැන් එහෙම නෙමෙයි චාමර මන්නම් කියන්නේ. දැන් වැස්සත් වැස්ස නැති වුණත් අපිට අපේ දේවල් ටික කරගන්න වෙනවානේ ඉතින්. ආයි වැස්ස කියලා මොකෝ අපි ගෙදරටලා නිදාගෙන ඉන්නද? එහෙම වුණොත් එහෙම ඉතින් බොස් කියයි හිටින් ඉඳන් වාට ගෙදර ඉඳන් හැමදාම නිදාගන්න පුළුවන් කියලා.
1: දිගටම නිදාගන්න තමයි මේ.
0: දිගටම නිදාගන්න පුළුවන්. ඒ නිසා හිටින් ඉඳන් එන්න බා කියලා කිය. එහෙම කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඔයා ඔයාගේ වැඩ ටික කරගෙන එතකොට ඔයාට මාසෙට තියෙන වේදන් ටික එහෙම හදාගෙන එහෙම ඉන්න පැයිනේ. හැබැයි ඔයාට මේ නිකන් හරි හිතන්නකෝ බොස් කිව්වොත් එහෙම හිටින් ඉඳන් ඔයා වැඩට එන්නේපා. ඔයා නිදාගෙන ඉන්න කියලා එහෙම කිව්වොත් එහෙම ඔයාට කියන්න පුළුවන් කමන්නේ මං ඉන්නවා හිටින් ඉඳන්. මොකද මට මෙච්චර ගාන කෝටි ගානක ලොතරැයියක් ඇදලා තියෙන. මං ඉන්නවා හිටින් ඉඳන් කියලා කියන්න පුළුවන්. බය නැතුව කියන්න පුළුවන්. හැබැයි කලින් ටිකට් එක අරන් ඉන්න ඕනේ. හරිද? අරගෙන ඉවර වෙනවා ඔයා ටිකට් එක ඇදුනට පස්සේ එහෙම කියන්න. හරිද? නැතුව එහෙම කලින් කියන්න යන්න එපා. දැන් එහෙම කියනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම ඔයාට කියන්න වෙන්නේ හොඳම උදාහරණෙත් එක්කම කියන්න වෙන්නේ මොකද දන්නවද? ඒ තමයි අද සම්පත. මොකද අද සම්පත හරහා ඔයාට කෝටි ගානක දෙනුම් මැදින් පවා හම්බ වෙන්න ඉඩකඩ තියෙනවා. මහජන සම්පත දිනුම් පාරෙන් තෝරා ගන්නලන්ද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමේ නද සම්පත ජයග්‍රහයකින් තෝරගනු ලබනවා. අන්න ඒක අමතක කරන්න එපා. මහජන සම්පත දිනුම් වාරයේ තෝරා ගන්නලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමේ නද සම්පත ජයග්‍රහයකින් තෝරා ගන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමේ රුපියල් 250,000ක මුදල් තෑගිත් අවසාන අංක හතර ගැලපීමේ රුපියල් 50,000ක මුදල් තෑගිත් අවසාන අංක තුන ගැලපීමේ රුපියල් 4,000ක මුදල් තෑගිත් එතකොට තවත් සෙසු ත්‍යාගත වාර ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා බය වෙන්න නැතුව විශ්වාසෙන් ඔයා අනිවාර්යෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක එකතු වෙන්න.
1: ජීවිතේ හිණ දිනාගෙන ඉතින් තියෙන අවස්ථාවන් මග අරගන්නේ අනිවාර්යෙන්. ජීවිතේ සිහිනට වාසනාවේ ආශිර්වාද අරන් ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලේ. ඒත් එක්කම ඉතින් තවත් දෙයක් අපිට මතක් කරන්න තියෙනවා.
0: ඔව් මතක් කරන්න තියෙනවා. මේකදී අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ.
1: පවුලේ හැමෝටම වැදගත් වෙනවා. මොකද අලුත්ම අත්දැකීමක් කොහොමද ලංකාවේ ඔබට ලබාගෙන දැන් අවස්ථාවක් තියෙනවා.
0: දැන් චාමර මෙහෙම දෙයක් තියෙනවා. දැන් හිතන්නකෝ අලුතෙන් පඩියක් ගන්න කෙනෙක් ඉන්නවා කියලා. පළවෙනි පාර පඩිය ගන්නවා. දැන් මේ කියන අස්සාවට ගිහිල්ලා පළවෙනි පාර අතර පඩිය හම්බ වෙනවා.
1: හා හා පුරා කියලා නේද?
0: ඔව් හා හා පුරා කියලා හම්බ වෙනවා. දැන් ගොඩක් අය කැමති ආවෙන්න වගේ ගාන දහල් මොනා දෝනේ අද එහෙම කියන කැමති නාවෙන්න මම ගෙනාවා මාසකර කන්න ගෙනාවා එහෙම කියලා කියන කට්ටිය ඉන්නවනේ. ඒක එක්කෙනෙක් අපිට ආඩම්බරයක්.

0: දැන් අපි සල්ලි හම්බ කරලා අපි ගෙදරට කැමටික දානවා කියලා කියන්නේ ඒක අපිට වෙනමම මේ ආඩම්බරයක් තියෙන්නේ.
1: සතුරක් තියෙනවා නේද?
0: සතුටක් තියෙනවා නේ සාමර. ඒක වෙනම හැඟීමක්. ගෙදරට අම්මගේ තාත්තගේ බෙහෙත්වලට අපිට මුදලක් යවා ගන්න පුළුවන් කියන එක ඒක අපිට වෙනමම මේ සතුටක්. ඉතින් ඒ නිසාම දැන් ඔයාට ඔය හම්බ වෙන පොඩි ගානෙන් ඔයා ඔය හැමදේම කරන්නේ. මොකද පළවෙනි පඩිය අපිට ලොකු පඩියක් වෙන්නේ නැහැ නේ සාමර. එහෙම ලොකු පඩියක් වෙනවා නම් ඉතින් එයා වාසනාවන්තයෙක්. මොකද එයා හැමදේම සපුරගෙන එතනට ගියපු කෙනෙක්.
1: ලොකු කියන එක සාපේක්ෂයි නේද?
0: සාපේක්ෂයි. එයාගේ ජීවිතේ ගත කරන විදියට අපේක්ෂයි. කොහොම හරි ඔයාට දැන් අතට හම්බුනාට පස්සේ ඔයාගේ හම්බ වෙන පඩිය මැනේජ් කරගෙන ගෙදරට බරටෙක් ගිහින් දානවා ආසයි නම් ඔයා කැමති නම් ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕනේ කසාගල ග්‍රීන් සුප එකට. මොකද කසාගල ග්‍රීන් සුප එකේ හැම භාණ්ඩයක්ම සාධාරණ මුදලකට ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඔව්, අලුත් තැනක් අඩුවම ඉලක්කයන්න්නේ ඒක නිසා තමයි. ඔබට අවශ්‍ය කරන හාල් වෙන්න පුළුවන් සීනි පිටි පරිප්පු අල ලූණු වගේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ වගේම ග්‍රොසරි අයිටම් වගේ හැම දෙම දෙවෙනි අඩුම මිලට ගන්න පුළුවන්. අඩුම මිල කියන්නේ මිල විතරක්ම නෙවෙයි, ප්‍රමිතියත් ඒ වගේමයි. ප්‍රමිතිය නම් අඩු නැහැ, ප්‍රමිතිය වැඩි. මොකද ඒකට හේතුව තමයි මෙයාලා ආනයනය කරපු ආහාර ද්‍රව්‍යම තමයි ඍජුවම මෙයාලගේ ස්ටොක් වල
0: තියෙන්නේ.
1: හරි, ඒක නිසා තැනින් තැන කියන දඹුල්ලෙන් ටිකයි, මැනින් මාකට් එකෙන් ටිකයි, සතරගමින් ටිකයි,
0: මෝරලියෙන්
1: ටිකයි, එහෙම ගෙනල් එකතු කරලා නැහැ. හරි, කියන්නේ එහෙම තියෙනවා. ඒවා ගිහිල්ලා ඍජුවම ගන්නවා මෙයාලා. ඒක නිසා ගුණාත්මක භාවය වැඩි. ඒ ගුණාත්මක භාවය වැඩි නිසා ඉතින් අපිට බය වෙන්න දෙයක් නැහැ. මොකද සෞඛ්‍ය ආරක්ෂිත බව සහ ඒ ආහාරවල තියෙන කල්පවත්ම වැඩි. ඉතින් දිවයිනේ බොහෝ තැන්වල නවතම ශාඛා ආරම්භ කරමින් තමයි දැන් තියෙන්නේ. ශාඛා තියෙනවා මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේඹුල්ල, නාරම්මල වගේම ගම්පොළ ළඟම ශාඛාවට. ඉතින් ඔන්න ඔයාලට යන්න පුළුවන්කමක් තියෙනවා. ගිහිල්ලා බලන්නකෝ මේ අත්දැකීම කොහොමද කියලා නේද?
0: ගිහිල්ලා බලන්න ඔයාට බය නැතුව අර නිකන් මේ මොනවාද බෑග්ස් 3-4ක් පිරෙන්න ගෙදරට බරටි කරන් යන්න පුළුවන්. අපි මේන් කියලා පෙන්නන්න හරිම ආසාවෙන් පෙන්නන්න පුළුවන් විදිහට භාණ්ඩ අරන් යන්න පුළුවන්කම තියෙනවා. මොකද දැන් ඔක හැමෝටම තියෙන ආසාවක් නේ චාමර. තමන්ගේ පළවෙනි පඩි එක්ක අම්මගේ අතට දෙනවා. එහෙම නැත්නම් ඉතින් ගෙදරට අවශ්‍ය කරන බරටි කරන් යනවා. අරන් ගිහිල්ලා නිකන් මම වීරකමක් කරා වගේ එහෙම යනවනේ. ඉතින් ඒ නිසා ඉතින් ඔයාට පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඇත්තටම ඔයා කවදාද රසාව කළාට පස්සේ ඔයාගේ පඩියෙන් ගෙදර අයටත් කරලා ඒ සතුට අත්විඳින්න ඔයාට පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඒ සතුට තවත් දෙගුණ තෙගුණ වෙන්න තමගේ අතේ හම්බෙන සල්ලිටින් හරියට මැනේජ් කරගෙන ඔයාට මේ වැඩේ කරගන්න ග්‍රීන් සුප, කසාගල ග්‍රීන් සුප ඔයාට කරන උදව්වත් එක්කම තමයි.
1: කසාගල ගෲප් ඔෆ් කම්පැනි අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත ඉතින් අද මුගුඩ වෙන්න අලුත් අත්දැකීම විඳගන්න කියලා ඔයාලට මතක් කරනවා. දැන් කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔයාට වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් මෙන්න දුරකථන අංකය තියෙනවා. 011-264-0012 කතා කරලා වැඩි විස්තර ඕන නම් එහෙමත් දැනගන්න. යාළ එහෙමත් විස්තර කරලා කියාවි ඔයාට. හරි,
0: එහෙනම් ඉතින් අපි ලෑස්ති සින්දු එකට යන්න. සින්දු කඩේ ගිහිල්ලා අපි කෙටි විරාමයකට ගිහිල්ලා පතර විස්තර අරන් එන්නම්.

0: රේඩියෝ ජීවිතේට සිහින තියනවා. එන්නේ කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලි මහත්මිය.
1: මගේ නම ශාමලි. මං ආවේ කැකිරාවෙන්ද නා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ ඒ ව්‍යාපාර කටයුතු කොහොම හරි දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙඩි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්තු නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතන තමන්ට පුළුවන් ගන්නට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට තමන් හිතන්නේ නැති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැය මණ්ඩල ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉන්නේ ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැය ගැදුනොත් එයාගේ අනාගතේ ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදාරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණ ලොතරැයි මණ්ඩලය හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලයේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලයේ යෝජනාකම.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012
2: වාර්තාපිට වාර්තා කඩුම කෝටි 8 NLB තනවිත හලිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් සම්පත තමනි දහනේ බිලදී දෙන ඔබ කෝටිපතිය කුවන්
3: මහරජෝ උත්තමයා මහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
5: එව මෙහෙව
6: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
7: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
4: ඈ හැබෑවට
8: සතිය දවස් පහේම දහවල් දෙකට.
9: නිමේෂා

0: දෙහතයි විනාඩී හතලිහයි දැන් වෙලාව. අපි අන්නෝනේ පුවත් සිරස්සල මොනවද කියලා බලන්න. අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතට.
1: අපි ලංකාදීපයේ ප්‍රධාන පුවත් සිරස්තලයට අවධානය යොමු කරමු. ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් තමයි ලංකාදීපයේ ප්‍රධාන පුවත් සිරස්තලය වාර්තා කරන්නේ. නීතිඥ නෝනාට එරෙහි සාක්ෂි වෙනස් වුණේ කොහොමද? කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් CID විමසයි කියලා වාර්තා කරලා තියෙනවා. සවිස්තර වාර්තාවක් ඇඳවන්නත් නියෝග දින 182ක් රඳවා ප්‍රශ්න කරලා හොර හැඳුනුම් පදකින් බැංකු ගිණුම් 8ක් ඇරලා බී වාර්තා 3කින් උසාවියට වාර්තා කරලලු.
0: හොර හැඳුනුම් පදකින් බැංකු ගිණුම් 8ක් ඇරලා නේද? ඊගේ තැටිනේ.
1: ගණේමුල්ල සංජීව කොළඹ ප්‍රහේෂ්ඨාත් අධිකරණයේ විත්ති කූඩුවේදී වෙඩිතබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවන්ට ආධාර අනුබල දුන්නේයයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කඩවත නීතිඥ තමරා කුමාරි අබේරත්න නැමැති සැකකාරියට රිහිව ඉදිරිපත් කළ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ වන සාක්ෂි එක රැයකින් වෙනස් වුණේ කෙසේද යන්න පිළිබඳව සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම මහතා ඊයේ රහස් පොලිසියට දැන්නුවා කියලා තමයි කියලා
0: තියෙන්නේ.
1: කොහොමද වැඩනේ? ඉන් අනතුරුව ලංකාදීපේ වාර්තා කරනවා ඇඟලුම් සේවිකාව මරා වගුරු බිමක වල දමලා පොලිසියේ පැමිණිල්ලකුත් දමා සැකකරු පැන ගිහින් කියලා තමයි ඔන්න වාර්තා කරලා තියෙන්නේ. කොහොමරි මේ අදාළ සැකකරුගේ මව තමයි මේ සම්බන්ධයෙන් පොලිසියට ප්‍රශ්න කිරීම හම්බවෙදී සඳහන් කරලා තියෙන්නේ. මේ ඝාතනයට ලක් වූ දැරිය වලදමා තිබෙන තැන පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ ඔහුගේ මව විසින්. ඒ ඔස්සේ පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා කියලා තමයි ඉතින් කියලා තියෙන්නේ. ඉතින් මේව නොකියත් බෑ කියලත් බෑ උදේම ඉතින් නේද?
0: මම මේ කල්පනා කරේ චාමර එහෙම ඒ තරම් දෙයක් කරන්න තරම් හිත හදාගන්නේ කොහොමද කියලා මනුස්සෙක්. ඒ වගේ දරුණු අපරාධයක් කරන්න තරම් ඝාතනය කරලා ඊට පස්සේ මඩවලක දාන්න තරමටම
1: ඒකනේ.
0: මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සු ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. මිනිසුන්ට ඉස්සරහට හැමෝම පුරුදු කරන්න චාමර වෛරය පතුරවන්න විතරයි. මිනිසුන්ට සාමය පතුරවන්න, මිනිසුන්ට ආදරය පතුරවන්න ඒ හැම දෙයකටම එහා ගිහිල්ලා මිනිස්සු දෙයක් කරොත් ඒක අනිත් පැත්තට අපිත් කරන්න ඕන කියන දේ නැත්තරම දැන් හැමෝම සමාජගත කරන්නේ. මිනිස්සු අපිට මොනා හරි දෙයක් කරොත් එහෙම අපි අනිත් පැත්තට ගිහිල්ලා ඒ මනුස්සයාට ඒ දෙයම කරන්න ඕන කියලා කියනවා. හැබැයි ඉතින් දැන් මෙතන ඒ මනුස්සයා ගිහිල්ලා ඒ මේ ගැහැණු කෙනා ගිහිල්ලා පිළිම කෙනාට කරදර කළාද නෙමෙයිනේ. මෙතන වෙනම දෙයක් නෙවෙලා තියෙන්නේ. කොහොමනත් ඉතින් සම්බන්ධකම් මොන දේ වුණත් අපිට කාවවත් මරන්න එහෙම නැත්නම් ඒ වගේ තර්ජන කරන්න කිසිම අයිතියක් නැහැ කියන එක අපි මතක තියාගන්න ඕනේ. ඒවට තමයි නීතිය තියෙන්නේ. ඔබට යම්කිසි අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ හා සම්බන්ධව නීතිය ඔබ දන්නව නම් ඔබට ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොකද ඔබ දන්නේ නැති වුණාට සාමාන්‍යයෙන් විවාහ වෙන්න කලින් අපි යාළු වෙලා ඉද්දිත් අපිට සමහරක් දේවල් වලට ඒ කියන්නේ නීතිය පැත්තෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා ඔබ තාම දන්නේ නැතුව ඇති. ඒ නිසා ඒකනත් හොඳ අවබෝධයක් තිබ්බනම් මේ වගේ දේවල් නොවෙන්න තිබ්බා.
1: අනිවාර්යෙන් කප්පම් කරුවෙකුගෙන් තෑගි අරන් ලාංකික ජැක්ලින් අමාරුවේ.
0: මීට කලිනුත් ඔහොම කතාවක් තිබ්බනේ.
1: ඒකනේ උදුම වැඩ තමයි වෙන්නේ යන්නේ.
0: ජැකි හැවදාම එක එක විදියට එනවා. ජැකි මොකද අනේ ඔයා
1: මේ විශ්වලාගෙන ඉන්නවා රැවටෙන්න පොවඩ. ජලගාස්තු වැඩි වෙයිද ප්‍රශ්නාර්ථයක් තීරණය මේ මාසේ 30 වෙනිදා.
0: මම ඔයාලට කිව්ව නේද? ඔයාලට කිව්වනේ එදා ප්‍රශ්නාර්ථයක් එක දාලා තිබ්බා මේ වැඩි වෙයිද කියලා. ඒ කියන්නේ වැඩි වෙනවා.
1: නෑ මාස 6ක් යනකම් වැඩි කරන්නේ නැහැ කියලා නේද තිබ්බේ?
0: ඕනේ.
1: මේ 6 වෙනි මාසෙන්ද යන්නේ?
0: ඔව්. අයි එදා කිව්වේ සමහරකට මේ ජුනි මාසෙ වෙනකම් වැඩි කරන්නේ නැහැ කියලා නේද තිබ්බේ?
1: ඔව්.
0: ජුනි මාසෙ වෙනකම් වැඩ කරන්නේ නැහැ වැඩි කරන්නේ නැහැ කියලා.
1: ජුනි මාසෙ යනදී 6 වෙනි මාසෙද?
0: 6 වෙනි මාසෙ වැඩි කරන්නේ නැහැ කියලා තිබ්බා. දැන් හරි 6 වෙනි මාසෙ පොඩ්ඩක් ගිවි කියලා ගමන් තියෙන්නේ. හරි ඉතින්.
1: 7 වෙනි මාසෙ සිට නේද?
0: ජලගාස්තු නගී.
1: ඔව්. එල් නිනෝ ඒ ජූලි අගෝස්තු උණුසුම වැඩි වෙයි කියලා තද වාර්තා කරනවා ලංකාදීපය. $25,000,000 හැකර්වරුන්ට ගිය සිද්ධිය හර්ෂගේ නිවසට එවූ වාර්තාව හරවා යවලා අපි දැක්ක ඒ සම්බන්ධනුත් වාර්තා කළා තියෙනවා සමාජ මාධ්‍යත් ඒ සම්බන්ධ විවිධ තොරතුරු කියලා තිබුණා. ඉතින් එතුමා එක ප්‍රතික්ෂේප කරා කියලා තමයි කියලා තියෙන්නේ වාර්තාව නිවසරාව එක. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි බලමු පසුව වැඩිදුර තොරතුරු. එක්කෙනෙකුට මාසයක් ජීවත් වෙන රුපියල් 17,000ක් මදි ජනසංඛ්‍යා ලේඛනයේ කියයි කියලා ලංකාදීපේ වාර්තා කළා තියෙනවා.
0: මදි තම
1: මන්දි තමයි. අපි බලමු ඉස්සරහට තියෙන සම්බන්ධයෙන් ටිකක් වැඩි වශයෙන් කතා බහ කරන්න. රොටි දන්සලේ කේද වාචකය කැබ හිමිකරු තවම අතුරුදන්. අනේ මන්දයි ති නේද මොකට අතුරුදන් වෙලා ඉන්නවද දන්නේ නැහැ ආයෙති. ඔහොමද ඉඳලා කොච්චර කල් හැංගිලා ඉන්නද ති. ඔය විදිහට තමයි අද දවසේදී ලංකාදීපයේ ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරලා තියෙන. අපි ඒත් එක්කම දිනමින පුවත්පත අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල කිහිපයක් වෙත.
0: දිනමින පුවත්පත වාර්තා කරනවා මූල්‍ය මකඩි වලින් ජනතාව බේරා ගන්න මහ බැංකුවෙන් වැඩසටහනක් කියලා. මහ බැංකුවෙන් මේ වැඩසටහන මම හිතන්නේ හැමදේමත් එකම ක්‍රියාත්මක කරයි නේද කියන්නේ. හැම දෙයක් ගැනම අපිට නිවේදනය කරයිද මෙන්න මෙහෙම දේවල් කියලා?
1: ඔව් අපිට නම් නිවේදනය කරයි. මං හිතන්නේ නීති රෙගුලාසි ටිකක් හදන්න ඕක කරේ වැඩ පිළිවෙලක් ගණීවි ති නේද?
0: ඒ දේ අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ.
1: ඒ දේ වෙන්න ඕනේ ඉතින් මෙහෙමයි මොන දේ වුණත් මිනිසුන්ට සාක්ෂරතාවයක් තියෙන්න ඕනේ ඉතින් නේද? ඕවට අසුනෝවි ඉන්න ඉතින්.
0: ඔව්.
1: මේ හැමදාම උදේ හවස හැම මාධ්‍යකම සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්, විද්‍යුත් මාධ්‍ය වෙන්න පුළුවන්, මුද්‍රිත මාධ්‍ය වෙන්න පුළුවන්, හැමදාම හැමදේම කියද්දි ඉතින් තවත් අපි මේ කොහේ හරි ගෙදරට අවිල්ල ගමට අලුතෙන් එන මුදල් වංචා කරන මිනිසුන්ට අහු වෙනවා ඉතින්.
0: ඔව් ඒක ඔච්චර කොහොම කරත් කවුරු ඇවිල්ලා දැන් සමහර ගම්වල ග්‍රාම සේවක චාමර දැනුවත් කිරීම කරනවා මේ අදාළ පාර්ශ්වවලින් එහෙම ආවහම පස්සේ මෙහෙම මුකුත් වෙන්න එපා කියලා. සහ සමහරක් තැන්වලදී කියනවා මේ මීව
1: සමහර තැන්වල ග්‍රාම සේවක මාතෘත්වයකට අහු
0: වෙනවනේ. එහෙම
1: නේද? ඔයගත්ත මේ කියන්නේ.
0: සරසවි සිසුන්ට අලුතින් නේවාසිකාගාර 55ක් 16,000කට පහසුකම් කියලත් අද දිනමින පුවත්පත වාර්තා කරනවා. 16,000කට පහසුකම් තියෙනවා නේද?
1: 16,000කට පහසුකම් ලබා දෙනවා කියලා තමයි තියෙන්නේ.
0: අහහ්.
1: එහෙම වුණොත් හොඳයි ඉතින් අපේ විද්‍යාර්ථීන්ට නේද?
0: ඔව්. අයිස් නඩුවට ඇල්ලූ මනම් පෙරිගෙන ජොනීගෙන් අහයි කියලත් අද දිනමින පුවත්පත වාර්තා කරනවා.
1: ඊළඟට තවත් සිරස්තලයක් වාර්තා කළ තියෙනවා දිනමින.
0: පාස්කු දින ප්‍රහාර නඩුවේ සාක්ෂි විමසීමට ඔස්ට්‍රේලියාවේ සිට සාක්ෂිකරුවෙක් එක් වෙයි කියලත් අද දවසේදී වාර්තා කරනවා. වගේම අනුබුදුගුණ බලෙන් යුදගිනි නිවේවා ජාතික පොසොන් උත්සවයේ ඓතිහාසික මිහින්තලාවේදී කියලත් ඔන්න අද දිනමින පුවත්පත වාර්තා කරනවා.
1: ඒ අතරේ අද වාර්තා කරලා තියෙනවා ග්‍රාමාධිවරයෙගේ රුව සහිතවම ඡායාරූපයක් සහිතවම මේ වැඩ දහසක් සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙනවා.
0: දරිද්‍රතාව තුරන් කරන්න ගම් දහසක වැඩ දහසක් වැඩසටහන ආරම්භයි කියලා තමයි අග්‍රාමාත්‍යතුමේගේ ඡායාරූපේ සහිතව සඳහන් කරලා තියෙන්නේ.
1: ඒ වගේම අමාත්‍ය මණ්ඩල කීපයක් තියෙනවා අපිට දැනුම් දෙන්න ඉක්මනින්ම. විශේෂයෙන්ම මේ ඊයේ දවසේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරපු කාරණා කීපයක්. ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටවීමට කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ වගේම රත්නපුර ශික්ෂණ රෝහලට ළමා දැඩි සත්කාර ඒකකයක් ලබා දෙනවා කියලත් කියනවා. කොළඹ කටුනායක අධිවේගී මඟ එළිය කෙරේ කියලත් වාර්තා කරලා
0: තියෙනවා.
1: අමරදේව අසපුව ඉදිකිරීම අවසන් කරන්න රුපියල් මිලියන 113ක් තවත් යොදවනවලු. 2016 වසරේ යහපාලන සමයේ මට මතක විදිහට අමරදේව ආශ්‍රමයේ මුල්ගල තබලා ආරම්භ කරේ වැඩ කටයුතු කරගෙන යන්න. ඉන්පසු වසර ගණනාවක් කිසිම සංවර්ධන කටයුත්තක් සිද්ධ වුණේ නැහැ. කරා වැටලා තිබුණේ, කැලේට අතහැරලා දාලා තිබුණේ. ඉතින් ඊට පස්සෙ නැවතත් වසර දෙක තුනකට කලින් නැවත පිළිසකර කරන්න කටයුතු කරගෙන ආව. හැබැයි තවත් මිලියන 13ක් අවශ්‍ය වෙනවා කියන්නේ ඉතින් තාම වැඩ කෙරිලම නැහැ කියලා තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ.
0: ඒ කියන්නේ සමහරකට මෙහෙම වෙන්නත් පුළුවන් නේ ශාමන. වැඩ කරන්න පටන් අරගත්තා. ඊට පස්සේ ඒවටත් ඒ කාලේ සල්ලි යොදවන්න නැතින්. එතකොට ඒ සල්ලි වලට මොකද වෙන්නේ?
1: සල්ලි වලට මොකද උනේ දන්නේ නැහැ. කොහමද ගොඩනැගිලි ටිකක් තියෙනවා. වැඩ පටන් ගන්නවා විතරයි ඇති නේද?
0: වැඩ පටන් අරගෙන ඉවර වෙලා ඒවා පිළිවෙලකට එක දිගටම කරගෙන යන්න නැතෝ ශාමල අමතර වේදමකුත් යනවානේ. අමතර වේදමක් යනවා කියලා කියන්නේ ආපහු ඒක දැන් පිරිසකර කරන්න කලින් ආපහු පිරිසුදු කරන්න ඕනේ. එතකොට ඒවට වෙනම වේදමක් යනවා. එතකොට කැඩලා බිඳලා ගියපු දේවල් ආපහු නවීකරණය
1: කරන්න ඕනේ. දැන් බලේ හිටපු අයගේ පවුලේ කෙනෙකුගේ වගේ නම් ඔය ආශ්‍රමයේ දැන් ඔක වැඩ කටයුතු ඉවරයි.
0: ඉවරයි ඉවරයි.
1: ඔක දැන් එහෙනම් දිව්‍ය මාලිගාවක් වගේ හදලා තියෙන්නේ.
0: හදලා තියෙන්නේ.
1: එන හැම ආණ්ඩුවක්ම හොද හොද මේක මඩේ දාන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් එතුමන්ට දෙන්න ඕනේ ගෞරවයේ ආශ්‍රමයක් හදලා ලබා දෙනවා කියලා මේ අපේ රටේ මිනිසුන්ගේ ගෞරවය තව වැඩි වෙන්නේ
0: නැහැ
1: නේද? ඒක නිසා මේ දේවල් පටන්ගෙන ඒ මහා වැදගත් මිනිස්සුන්ගේ ඒ මහා පුදුමාකාර මිනිස්සුන්ගේ නාමවලට කැලලක් කරන්න එපා. ඉතින්
0: ජාතියට රන් සලකුණක් එකතු කරපු මිනිස්සුන්ට ඒ වටිනාකම ඒ විදිහටම දෙන්න ඕව ඇද ගිහිල්ලා ඉතින් එහෙම ඕන නෑ නේ. දෙකපාර හදනවා නම් හදලා ඉවරයක් කරගන්න. ඊට පස්සේ මිනිස්සුන්ගේ සල්ලිත් වේදන් වෙනවා, ඒවල ප්‍රශ්නත් වෙනවා. ඉතින් ඒව හරියට කරනවා නම් ඔහොම ආපහු සැරින් සැරේ සල්ලි යොදවන්න උවමනා වෙන්නේ නෑ.
1: එහෙම කලාවක් රසයක් රසවින්දනයක් තියෙන මිනිස්සු මේ රටේ වසර ගණනාවක හැමෝම බලය පාලනය කරපු වගේ හිටියා නම් අද මෙහෙම තැනක නෙවෙයි ඉතින් අපි ඉන්නේ. ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට බහුකාර්යේ හෙලිකොප්ටර් 10ක් අයත් 10ක් අරන් ඇවිල්ලාද? මීට කලිනුත් අපි ගුණනේ තොම සිරස්තලේ.
0: අප පරණ සිරස්තලේද මේ කියන්නේ? නෑනේ.
1: තුන්වෙනිදානේ. කවන්නෑ තව දුන්නත් කවන්නෑ නේද?
0: ඇමරිකාව ඔය
1: දෙන ගුවන් යානා ටිකක් නේද? අපිට ලොකු අවබෝධයක් නෑ මේ ගුවන් යානා මොන තත්ත්වයක තියෙනවද කියලා.
0: හ්ම්.
1: හැබැයි මේ යාල විල්පත්තුව මේ කුමන මේ වගේ මේ විශේෂයෙන්ම ජාතික වනෝද්‍යානවලට ලබා දෙන්න. ගෝණින් ගිහිල්ලා මේ අලිමිනිස් කැටුම අවම කරගන්න. වනජීවියකට ත්‍රිවිධ හමුදාවේ සහයෝගය වගේම ගුවන් හමුදාවේ සහයෝගය ලබා දීලා පුළුවන් නම් ඒවටත් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. මොකද දවසින් දවස වනසත්වවල තුරුලතා ටික ඉවර වෙන එක පැත්තකින් රැට් දවල් කාලේ සත්තු ටික ඉවරයි, රැට් තුරුලතා ඉවරයි. ෆොරෙස්ට් එකයි වනජීවි එකයි හරි හරියට වැඩ. හැබැයි ඉතින් හොරු අල්ලනවා, හොරු අල්ලනකොට ඉතින් ගස් ටික කපලා ඉවරයි. නේ සත්තු ටිකත් මරලා ඉවරයි. ඒක නිසා ඉතින් ඒ වගේ වැඩ පිළිවෙලකට යන්න පුළුවන් නම් හොඳයි. ඔය විදිහට තමයි ප්‍රධාන පුවත් සිරස්සල අද අපි තෝරගත්ත කීපයක් ඉදිරිපත් කළේ දිනමින සහ ලංකාදීප පුවත්පත්වල.
0: එහෙනම් ඉතින් අපේ සින්දුවකට යන්නත් ඕනේ, ඊට විරාමකට යන්නත් ඕනේ. හැබැයි ඊට කලින් චාමර අපි මතක් කරමු නේද මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ අරංගින ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න එකතුලා ඉනවා. ඒ අතරේ ධන නිධානය කියලා කියන්නේ ඔයාව කෝටි ගානක හිමිකරුවෙක් කරන එකම කෙනා. එකට හොඳම උදාහරණේ පහුගිය සිකුරාත දුන්නා ඒ කෝටි 12කට වඩා වැඩි සුපිරි ත්‍යාග මුදලක් කඳ උඩරටට දීමත් එක්කමයි. ඉතින් කඳ උඩරටින් තමයි ජයග්‍රහකයා බිහි වෙන්නේ.
1: කඳුඩරින් මේ බිහිවන ජයග්‍රාහකයා දුඩම් ගස් ලන්ද WD ජයලත් මහතාගේ ලොතරැයි බාද අතරින් තමයි
0: බිහිවෙන්නේ.
1: කෝටි 12.4ක් හොඳේ සෙල්ලම් ගාණක් නෙවෙයි. දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සතියේ දින හතම දිනුම්ම දින ධන නිධානයේ ලොතරැයි අලෙවිය තුලින් ඍජුවම ඒකාබද්ධ අරමුදලට තමයි රජයේ දායකත්වය ලබා
0: දෙන්නේ.
1: රටේ සංවර්ධන ක්‍රියාවලියට ලබා දෙන දායකත්වයේ කොටස්කරුවෙක් තමයි ඔබත් මේ ටිකට් එකක් ගන්න ඕන. ඉතින් තවත් බලබල ඉන්න දෙයක් නැහැ. දකින දකින තන බලන බලන තන ධන නිධානයේ ලොතරැයියෙන් කෝටිපතියන් බිහි කරමින් යනවා. විශේෂයෙන්ම ඉදන් ඔබට මතක් කරන්න ඕනි මේ සුපුරුදු තෑගිවලට අමතරව දැන් සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවද වට හිමි කරගන්න පුළුවන් කමක් තියෙනවා.
0: එහෙනම් ඉතින් ඒකට මතක් කරන ගමන් අපි යනවා කිසි විරාමයකට. දෙකටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්නවද මතක් කරන්න උදේ 7:51.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සිනසනාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita. පෙරලිකාර සඳුදා.
3: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
0: සුවබර අඟහරුවාදා.
4: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
5: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
1: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට. 89.1 89.3 Supreme Radio.

0: අලුත් පැයක් වෙලා උදෑ සනටයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාතික වාර්තා කබනි කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල සහ ගම්පොළ

0: මම්ම කල්පනා කරේ ශාමර මේ තරං ලස්සන සිින්දු ලස්සන්ට ලියවෙන්න මේ තරං ලස්සන්ට ගායනා කරන්න එතකොට මේ තරං ලස්සන්ට ගේ තරන නිර්මාණය කරන්න පුළුවන් මිනිස්සු අපේ රටේ මොන්න තරං ඉන්නවද චාමර මේ ලස්සන මම පොඩි කාලිදං අද වෙනකම හරි මාසම කරන්න සිින්දන්නේ ආසාාව කවදාවත් අර අපි වයසට ගියා කියලා එක නැති වෙන්න එක විදිටමයි සිින්දු වයසට යන්න සිින්දු හැමදාම තරුණයි අපි තමයි වයසට යන්නේ
1: අනිවාර්ය සංගීතය කියලා කියන්නේ විශ්ව භාෂාවක් නේද? එකට දේශ සීමා අදාළ වෙන්නේ
0: නැහැ. දේශ සීමා නැහැ කිසිම දෙයක් නැහැ. ඔබ ඇපල් මලක් වගේ ලස්සන වසන්ත කාලේ ඊට පස්සේ ආපහු හුදකලා වව නඩුවක් ගෑනු ළමයෝ. ඔයා ඉන්න තැන මගේ හිත හරි අවිනීතයි කියලා කියනවා. ඒ වචන ටික ඔක්කොම තියෙනවා. ආදරේ තියෙනවා. එතකොට රාගේ තියෙනවා. ඒ හැම දෙයක් මේක ඇතුළේ තියෙනවා. ඒ වගේම වැඩිපුරම කාන්තාවකගේ ලස්සන වර්ණනා කිරූපේවත් තියෙනවා. ඒ තරම්
1: ඇති නේද?
0: අනේ මං හරි ආසයි. මට මේ සින්දු විතරක් මට මේ සින්දු ගැන කියන්න පුළුවන්.
1: හරි. ඉතින් මේ පැයටත් ඔබට සෙනෙහසෙන් ඉතින් අපි ආරාධනා කරනවා ඉතින් නේද? ටික කාලණම් ගිහිල්ලා වැඩි වගේ පටන් ගන්නන්නේ. 8:10 වෙලා.
0: 8:08 පටන් ගත්තා.
1: 8:08 පටන් ගත්තද?
0: ජීවිතේ සෙහිනේට වාසනාවේ ආශිර්වාදේ අරගෙන
1: ජාති. විනාඩි දෙකක්ම සින්දු ගැන කිව්වද?
0: නෑ නෑ. ජාතිකල තරයි මණ්ඩලේ ඉන්නවා අපිත් එක්ක. ඉතින් ඒකන මතක් කරලා අපි රටවට ඇවිදින්න යන්න ඕනේ.
1: යන්න ඕනේ අනිවාර්යෙන්. ජීවිතයේ සිහින දිනා ගන්න ඉතින් ජාතිකල තරයි මණ්ඩලේ ගැන විශ්වාසයෙන් ගන්න ටිකට් වැඩි වැඩියෙන් කෝටි ගණක දිනුම අවස්ථා ඔයා වෙනුවෙන් තියෙනවා.
0: එහෙනම් ඉතින් අපි යමු රටවට ඇවිදින්න. ජීවිතය අපිට හම්බ වෙන ලොකුම විනෝද තමයි චාමර අපි ආදරය කරන කට්ටියත් එක්ක අපි ආසම තැනකට යන එක. ඒක අපිට හම්බ වෙන ලොකුම විනෝද. එහෙම නැත්නම් අපි ආසම කරන තැනක තනියම හරි යන එක අපිට හම්බ වෙන ලොකුම විනෝද. ඒකිට ඒ නිසා කොහේ හරි යන්න ඔයා අනිවාර්යයෙන්ම යන්න හොඳ තැන් යන්න ඕන තැන් මොනාද කියලා දැනගෙන හිටියොත් ඒක ඔයාට ලේසියි වගේ ට්‍රිප් එක හදාගන්න ට්‍රිප් එක ප්ලෑන් කරගන්න.
1: අනිවාර්යයෙන්ම
0: ඒ නිසා සුප්‍රීම් රේඩියෝ අපි ඔයාව ඔය තැන් තැන් වල ඇවිදින එක නිකන් කාලනාස් කරනකක් වඩා වැදගත් තැනකට යන්න පුළුවන් විදිහ ගමනකට ඔයාව එක්කන් යන්න ලෑසි. මම නෙමෙයි එක්කන් යන්නේ චාමර. එහෙනම් චාමර අද කොහෙටද අපි එක්කන් යන්නේ?
1: අද අපි යන්නේ තවත් වැදගත් ගමනකට. ඉතින් මේ ගමන යන්න ඉතින් තැන් ගොඩක් අපි දැන් කියලා තියෙනවා. තවත් මම ඒකට කරුණු තමයි මේක දු කරන්නේ.
0: හරි.
1: අද ට්‍රැවල් විත් සුප්‍රීම් අපි යන්නේ ඓතිහාසික කොත්මලේ පුසුල් පිටිය රජමහා විහාරයට.
0: පුසුල් පිටිය
1: රජමහා විහාරයට අපි යන්නේ. කොත්මලේ මැදපනේ කෝරළයට තමයි අපි යන්නේ. ඒ කියන්නේ නවන්ගමුව ප්‍රදේශයට යන්නේ. කොත්මලේ හා සම්බන්ධව දුටුගැමුණු කුමරුගේ තරුණ කාලය ගත වෙච්ච ආකාරය සම්බන්ධයෙන් සහ ඒ දුටුගැමුණු කුමරු ඇතුළු ඒ කාලය තුළ ගෙවූ බොහෝ තැන් පිළිබඳව අපි ඉතින් කොත්මලේ කතා කරලා තියෙනවා සහ කතා කරන්න තවත් ගොඩක් තැන් තියෙනවා. හරි. දැන් මේ ප්‍රදේශයත් මේ අද කියන්න යන තැනත් දුටුගැමුණු කුමරු හා සම්බන්ධයෙන් ජනප්‍රවාද රසක් පවතින තැනක්. නාවලපිටියේ කොත්මලේ මාර්ගයට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඔයාට ඉතින් කලවිට හන්දියෙන් හැරිලා කිලෝමීටර් 2-3ක් වගේ තමයි යන්න ඕනේ. ගොඩක් දුර යන්න නැහැ. දැන් මේ පුසුල්පිටිය රජමහා විහාරය අපිට වැදගත් වන හේතු කාරණා රසක්ම තියෙනවනේ. මේකට ප්‍රධාන හේතුවක් වෙන මේක ටැම්පිට විහාරයකුත් මේක දැක බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. හරි. බුදු මැදුරු දෙකක් තියෙනවා. ඒ වගේම අෂ්ටඵල රුක බෝ සමිඳු වැඩ හිඳිනවා මේ විහාරස්ථානය තුල. ඒ වගේම ඉහළ මහලේ සිතුවම් කරලා තියෙනවා. ප්‍රතිමා මන්දිර දැක බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. මෙහි ආරම්භකයා සම්බන්ධයෙන් නිශ්චිතවම තොරතුරු නැති වුණත් දෙවන පෑතිස් රජ සමයේදී ආරම්භ කරපු විහාරස්ථානයක් විදිහට තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. හරි. සෙල්ලිපි දෙකක් තියෙනවා. එක සෙල්ලිපියක් කීර්තිශ්‍රී රාජසිංහ යුගයට අයිති වෙනවා. පළවෙනි කීර්තිශ්‍රී රාජසිංහ යුගයට අයිති වෙනවා. දැන් මේ ගම්පොළ රාජධානියේදී සුවිනි බෝණකබාහු රජතුමා වගේම කීර්තිශ්‍රී රාජසිංහ යුගයන්වලදීත් ගම්මර පූජා කළා තියෙනවා මේ විහාරස්ථානෙට. මේකේ වැදගත්ම කාරණාව වෙන්නේ දළදා හිමියන් අවස්ථා කිහිපයකදී සුරක්ෂිතව වැඩහිඳ වූ තැනක් තමයි මේ විහාරය. ඒ නිසා ඉතිහාසය ඉතාම වැදගත් වෙනවා. 1815 බ්‍රිතාන්‍යයන් උඩරට යටත් කරගත්තායින් පසුවත් මේ විහාරස්ථානයේදී දළදා වහන්සේ සංගවලා තියෙනවා. සංගවලා තියෙන්නේ සපුගස් බෙනේක තමයි සංගවලා තියෙන්නේ. ඒක නිසා මෙහිදී දළදා සපුව කියලත් මේ ගස හඳුන්වන්න ඉතිහාසයේදී කටයුතු කරලා තියෙනවා. ඉතනක කොච්චර වැදගත් නැද්ද කියලා නේපු.
0: ඒකනේ ශාමල. අපේ ජීවිතේ අපි සමහර දේවල් ගැන දන්නවා. හැබැයි ඉතින් මේ තරම් අතුරට ගිහිල්ලා මේ විස්තරේ මොන වගේද? එතකොට මේක ඇත්තටම වෙලා තියෙනවද? එහෙම නැත්නම් අර අපි එක එක දේවල් හිතනවානේ කොහොමනම් ශාමල මේ දැන් අපිට මේවා ජනප්‍රවාදේ යන කතානේ. ජනප්‍රවාදේ යන කතා සමහරකට ඔබ තර්ක කරන්න හදන්න පුළුවන්. හැබැයි තර්ක කරනවට වඩා මේක ජනප්‍රවාදේ යන කතාවක් කියන එක ඔබ හිතලා ඒක හිතින් බැහැර කරන එක තමයි හොඳම දේ වෙන්නේ. තර්ක අපිට මේවට අවශ්‍ය කරන්නේ.
1: දැන් ඉතින් අපි කොත්මල යන තැන් ගොඩක් ඔයාලට කියලා
0: තියෙනවා.
1: ඒක නිසා අනිවාර්යයෙන්ම මේ විහාරස්ථානෙටත් ගිහිල්ලා වැඳපු දාගෙන එන්න කියලා ඉතින් අපි ඔබට මතක් කරනවා. පුසුල් පිටිය රජමහා විහාරය කියලා කියන්නේ රාජරාජ මහාමාත්‍යාදීන්ගේ වන්දනාවට ලක්ුණු භූමියක්.
0: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අපි යමු නේද සින්දුවකට.
1: එහෙනම් යමු.
0: දිගටම ඔයාලා සුප්‍රීම් රේඩියෝ අපිත් එක්ක එකතුලා ඉන්න කියලාත් මතක් කරනවා.

0: Korea ituna Supreme Radio.
1: ඔයා වටේ ඉන්න අය දුවන පාර දිහා බලන්න එපා. ඔයා දුවන පාරේ ඉස්සරහා විතරක් බලන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක් නැතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
1: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ ඇසල තියන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන අහනෝනේ.
4: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනෝ. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
5: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
0: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.

සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3 Supreme Radio.

0: උදේටයි විදේදී විසි හතරයි දැන් බලාවා අපිට ඉතින් හොරේ දැනෙනවා ජාමර සමහර වෙලාවට ගේන්න කියපු දේවල් ටික අරන් එන්න තුව ගෙදර එද්දි
1: කවුද
0: සාමාන්‍ය සමහර හස්බන්ඩ්ලගේ හොරේ මොකද්ද කියලා අපිට හොයාගන්න පුළුවන් ගේන්න කියපු ටිකත් ගේන්න තුව ගෙදර එනකොට
1: කාන්තාවන් ඉතින් සොර අල්ලන්න දක්ෂයිනේ නේද
0: අපිට ඒ ගැන විශේෂ ඉවක් තියෙනවා චාවර අනික සහ අපිට තේරෙනවා ගෙදර එන නිකන් මූණෙන් ආහාරي මොනා හරි අමතක කරලා දාලා ඇවිල්ලා වගේ එකක් තේරෙනවා අනිවාර්යෙන් එහෙම මූණක් පේනවා අපිට අර හැම අංගතරණයක්ම හොයාගන්න පුළුවන් චාවර අද මොකද්ද අමතක කරලා ආවේ හරි ගේන්න කියපු වට්ටික අමතක කරලා ඇවිල්ලා එක්ක පර්ස් එක කොහෙ හරි දාගෙන ඇවිල්ලා එහෙම නැත්නම් ඉතින් පර්ස් එකේ තිබ්බ සල්ලි ටික කොහෙ හරි පූජා කරලා ඇවිල්ලා එහෙම කියලා අපිට පේනවා ඒක අපිට පේනවා ඒක ඉබේම තේරෙනවා අමුතු ඉවක් කොහොමනත් ඔය ගැහනු ඉවට චාමර මේ හොයාගන්න පුළුවන් ඉක්මනටම හොඳම දේවල් තියෙන්නේ කොහෙද කියලා.
1: මේක
0: සමහර දේවල් තෝරගනිද්දි මේ මිරෝරහක් නැති වුණාට හැබැයි හොඳම දේවල් ගාන අඩු දේවල් කොහෙද තියෙන්නේ කියලා ගෑනු ඉවට ටග් ගන්න හොයාගන්න
1: පුළුවන්. පුදුම දක්ෂතාවයක් තියෙන නේද?
0: පුදුම දක්ෂතාවයක් තියෙන්නේ. ඔයාලට ඒක තේරෙන්නේ නැහැ චාමර යගේ ඔයාලට නැහැ. ඔයාලා ඉතින් ඔහේ ගිහි

0: ඉවර වෙලා මොනාද කියලා බලන්නෙත් නෑ, ඒක හොඳයිද කියලා බලන්නෙත් නෑ, නිකන් අරගෙන එක නිතරන්නේ. හැබැයි ඉතින් ගැහනුවාට තියෙනවා මේ භාණ්ඩය හොඳයිද, මේකේ තියෙන්නේ මොනාද, මේකේ ශරීරයට අහිතකරද, මේකේ තියෙන දේවල් ටික අපිට කන්න පුළුවන්ද, මේකේ තියෙන දේවල් කෑවොත් එහෙනම් මගේ ළමයි අසනීප වෙයිද, ඔන්න ඔය කියන හැම දෙයක්ම හරියටම හොයාගන්න පුළුවන් අපේ ගැහනු පාර්ශවයට. ඒ නිසා තමයි තාම මේ ඔයාලා ඔහොම ඉන්නේ. හරිද?
1: ඔබ
0: ලස්සනට පිළිවෙලට ඉන්නේ ඒ නිසාම තමයි.
1: ඉතින් මෙයා මේ මෙච්චරලා කියන්න හදන්නේ කසාගේ ග්‍රීන් සුප් එක ගැන නේද? සීග්‍රීන් ව්‍යාප්ත වන නවතම සුපිරි වෙළඳ සල් ජාලයේ කලුත්ම අත්දැකීම ලාංකේය ඔබට ලබා දෙන්න කසාගල ග්‍රීන් සුපුව දැන් සූදානමින් ඉන්න. විශේෂම කාරණාව තමයි ගුණාත්මක භාවය සම්බන්ධයෙන් බය වෙන දෙයක් නැහැ. හරි, ඔබට අවශ්‍ය කරන හාල්, සීනි, පිටි, පරිප්පු, අල, ලුණු වගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඒ වගේම ග්‍රොසරි අයිටම් හැමදේම දිවයිනේ අඩුව මිලට ගන්න පුළුවන් වගේම දැන් ආනයනය කරන ආහාර එහෙම මෙයාලම තමයි ඍජුම ආනයනය කරන්නේ. අතරමැදියන්ගෙන් නෙවෙයි ලබා ගන්න. ඒක නිසා ඒ වගේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් බය වෙන්න දෙයක් නැහැ. කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක්, අඩුම මිලක්, ශාකා තියෙනවා මාතලේ, අතුරුගිරියේ කඩුවෙල, ගනේමුල්ල, නාරම්මල, ගම්බල, තව ශාකා ආරම්භ කරමින් තමයි තියෙන්නේ. මේ දවසින්ද මාසෙන් මාසෙට කියන්න ඕන කොහොමද අපිට අලුතෙන් අලුතෙන්
0: අලුතෙන් මේතන ඕපන් කරා මේතන ඕපන් කරා කියලා අපිට කියන්න පුළුවන්. විශේෂයෙන්ම හැම ගමකටම අනිවාර්යයෙන්ම කසාගල ග්‍රීන් සුප අරගෙන එනවා. දැනට තියෙනවා මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගනේමුල්ල, නාරම්මල, ගම්පල කියන ප්‍රදේශවල. ඉතින් අලුත් තැන කඩුම මිලක් එක තමයි ඔයාට මේ හැමදේම අරගෙන එන්නේ. කසාගල ගෲප් ඔෆ් කම්පැනි අනුබද්ධ කසාගල ග්‍රීන් සුප වෙත ඔයාට අද්දම යන්න පුළුවන්කම තියෙනවා. කසාගල ගෲප් ඔෆ් කම්පැනි ගැන වැඩිපුර විස්තර ඔයාට දැනගන්න අවශ්‍යයි නම්, මේ සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් දැනගන්න අවශ්‍යයි නම් දැම්මම කෝල් එකක් ගන්න 01 1 2 4 0 64 02 12 0 1 2 4 0 64 02 12.
1: ඉතින් කතා කරලා වැඩි විස්තර ඕන දැනගන්න ඕන. ඉතින් අනිවාර්යෙන් පවුල යාත් එක්ක ඉතින් යන්න ඉන්නවනම් යන්න ඕනේ. හොඳම තැනක් තමයි මේ අපි මතක් කළේ.
0: ඒ වගේම තවත් දෙයක් මතක් කරන්න ඕනේ දිචාමර. දැන් අපි අපේ ජීවිතේ ඉස්සරහට යනකොට අපිට දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ට නම් හිණ ගොඩක් තියෙනවානේ චාමර. සමහරක් විට අධ්‍යාපනයෙන් හොඳම තැනකට තමන්ගේ දරුවෝ අරන් යන අතරේ බාහිර ක්‍රියාකාරකම් වලට දරුවෝ දාන්න ඕනේ චාමර. දැන් අපි හිතමුකෝ චෙස් වලට දැම්මත්, ස්විමින් වලට දැම්මත්, මොනා හරි ඒවට දැම්මත් එහෙම ඒවටත් වියදම වැඩි චාමර.
1: සමහර හිණ වලට එහා ගියපු ඒවා යුතුයකම් කොටසක් තියෙනවානේ.
0: ඔව්, යුතුයකම් තියෙනවානේ. හැමෝම කැමති තමන්ගේ දරුවව අර සමාජයේ පිළිගත්තු දරුවෙක් වට පත් කරන්න. ඉතින් ඒ නිසා දරුවන්ට ඔය කියන හැම බාහිර ක්‍රියාකාරකවම කැරට් වලට යනවා නම්, එහෙම නැත්නම් බාලදක්ෂ වලට යනවා නම්, ඔය වගේ දේවල් වලට යනවා නම් අමතර වේදමක් අනිවාර්යයෙන්ම දරන්නම වෙනවා. මොකද ඉතින් ඒ වේදම අපිට අත්‍යවශ්‍ය වේදමක් නේ. අපිට කපලා අයින් කරන්න බෑ. අපිට දරුවන්ගේ වේදම අපිට කපලා අයින් කරන්න බෑ. ඉතින් හැම අම්මා කෙනෙක්ගේම හීන තමයි දරුවන්ව හොඳම තැනකට යවන්න එක. හැම තාත්තා කෙනෙක්ගේම හීන තමයි දරුවන්ට අවශ්‍ය කරන හැමදේම සපයන එක චාමර. ඉතින් ඒ හීන හැබෑ කරගන්න තමන්ගේ පොකට් එකේ සල්ලි ටික මදි වෙන්න පුළුවන්. හැබැයි මදි වුණා කියලා ඒගොල්ලෝ නවතින්නේ නැහැනේ චාමර. මොකක් හරි කරනවා. සමහරකට තමන් ගාව තියෙන රත්තරන් බඩුවක් හඩු උගස් කරලා ඒ අවශ්‍ය කරන සල්ලි ටික දෙනවා වෙන්න පුළුවන්. අම්මල තාත්තට ගන්න තියෙන එක නවත්තලා දරුවන්ට අවශ්‍ය කරන දේවල් ටික ගන්නවා විතරක් වෙන්න පුළුවන්. හැබැයි ඔය දන්නවද ජාතික ලොතරැයි මණ්ඩලය අපිට කොච්චර උදව් කරනවද කියලා? ජාතික ලොතරැයි මණ්ඩලයට අපි රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගත්තට අපිට දෙන්නේ කෝටි ගානක දිනුම් බැදී. මේකට හොඳම උදාහරණ මේ ළඟදි දුන්නා නේද?
1: මෙලඟදී ලබා දීලා තියෙන ඉතින් ඒකන මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම ඉතින් ජාතික ලොතරැය මණ්ඩලය ගමේ, නගරේ අස්සක් බුල්ලක් නැර කෝටිපතියන් වැඩි වැඩියෙන් බිහි කරන ලොතරැයියක්. එනිසා ඉතින් බය වෙන්න දෙයක් නැහැ. හරි,
0: බය වෙන්න දෙයක් නැහැ. ඔයාට පුළුවන්කම තියෙනවා මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලන්ද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහයකින් තෝරා ගන්නවා. ඉතින් ඒ නිසා ඔයාට මහජන සම්පත හරහා මේ තරගයට සහභාගී වෙන්න පුළුවන්. ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගිත්, අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගිත්, අවසාන අංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගිත් තව සෙසු තෑගත් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා අද සම්පත ලොතරැයි.
1: ඉතින් අද වියදමට අද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා වට මතක් කරනවා. කාගෙන්වත් ආයේ ණයටිල්ලගෙන පොලියට ගන්න ඕනේ
0: නැහැ.
1: හරි, අද වියදම ලබා දෙන්නත් ඔන්න ජාතික ලොතරැය මණ්ඩලය සූදානම් ඉන්නවා කියලා මතක තියාගන්න.
0: එහෙනම් ඒකන මතක් කරන ගමන් අපේ සින්දුවකට යමු නේද?
1: සින්දුවක් අහන්න යන්. එහෙනම් අපි
0: සින්දුවකට ගිහින් අපි ආපහු කතා වෙමු. දෙකට මහගෙන ඉන්න මේ සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
3: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොල්ලෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ
0: රසපිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල

0: අදන අපේ අයි විනාඩිය හතරයි දැන් බලාව එකන අපේ අන්තිම පැය.
1: ඉතින් පැය කොහොම ගෙවිල ගියත් පැය 24ම ඔයාලා ගින්නවා ජාතික ලොතරැයි මණ්ඩලේ.
0: ඔයාට
1: වාසනාව අරගෙනිනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ඕනි ඔයා.
0: ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ අරන් එන්නේ වෙන කවුරුත් නෙමෙයි ජාතික ලොතරැයි මණ්ඩලය. කතාවක් කියන්නද?
1: කියන්න බලන්න.
0: කතාවක් කියනවා එහෙනම් මං හොදේ.
1: කියන්නේ
0: මේ කතාව කියන්නේ චාමර මේ එක්තරා ගමක සිද්ධ වෙච්ච දෙයක්.
1: මේ
0: එක්තරා ගමක පුංචි මේ පිරිමි දරුවෙක් ඉන්නවා චාමර. මේ පිරිමි දරුවා කොහොම හරි ඉපදුනාට පස්සේ ටිකක් මුහුණේ එක්තරා ආකාරයක විකෘතියක් එක තමයි මේ දරුවා ඉපදෙන්නේ. කොහොම හරි මේ දරුවා ඉපදිලා දැන් ඒ දරුවට තේරෙන වයසට ආවට පස්සේ මේ දරුවා එහෙ මෙහෙ යනකොට ඒ දරුවට හැමෝම වෙනස්කම් කරනවා. මේ දරුවාව දැක්කහම පස්සේ හැමෝම කියනවා අපි නම් ඔයාව යාළුවෙක් කරගන්න කැමති නෑ කියලා. මේ දරුවා හැම වෙලාවකම උත්සාහ කරනවා අනිතයත් එක්ක මුහු වෙන්න. එයාගේ වයස ළමයි එක්ක මුහු වෙන්න. එතකොට ඒ දරුවොත් එක්ක වැඩිපුර මුහු වෙලා සෙල්ලම් කරන්න, ඉගෙන ගන්න, මේ හැමදේටම ආස කරනවා. හැබැයි මේ දරුවට මේක කරගන්න අමාරු වෙනවා. සමාජය එයාව අයින් කරලා දානවා. සමාජය එයාව කොන් කරලා දානවා. නෑ අපිට ඔයා වගේ කෙනෙක් එපා කියලා කියනවා. ඉතින් එක දවසක් මේ විදිහට ස්කෝලේදී වෙච්ච ආරවුලකින් ගෙදර ඇවිල්ලා ඒ දරුවා අම්මගෙන් අහනවා, "අම්මේ, ඇයි මම අනිත් අය වගේ නැත්තේ? ඇයි අනිත් අය මට ඒ විදිහට සලකන්නේ නැත්තේ?
1: ඇයි මම ප්‍රතික්ෂේප කරන්නේ? ඇයි කොන් කරන්නේ?
0: ඇයි අනිත් අය මට වෙනස්කම් කරන්නේ?" කියලා අහනවා. ඊට පස්සේ අම්මා hina වෙලා කියනවා, "පුතේ, ලෝකෙ මල් හැම එකක්ම එක වගේද?" එතකොට පුතා කියනවා, "නෑනේ අම්මේ, එක එකට වෙනස්. එක එක පාට එක එක සුවඳ තියෙනවා" කියලා කියනවා. එතකොට අම්මා කියනවා, "අන්න ඒ වගේ තමයි ඔයත්. ඔයත් අනිත් මල් වගේ නෙමෙයි. ඔයා වෙනස්. ඔයා වෙනස් නිසාම තමයි සමහර අය ඔයාගේ වෙනස පිළිගන්නේ නැත්තේ. ඒ වෙනස ඔයාට හානියක් කරන්නේ නැහැ. ඔයාට පුළුවන් අනිත් මල් වගේම ලස්සනට පිපෙන්න. ඉතින් ඒ නිසා අනිත් අය කොහොම කිව්වත් මොනා කිව්වත් ඔයා ලස්සනට පිපෙන්න කියලා කිව්වා. ලෝකේ හැම මලක්ම එක වගේ වුණා නම් උයනක් ලස්සන වේද කියලා ඒ අම්මා එදා අහනවා චාමර.
1: විවිධත්වයක් නැහැ නේ මොනෝනේ.
0: විවිධත්වයක් තියෙනවා නේ. ඉතින් ඒ කියන්නේ අර හැම දෙයකම විවිධත්වයක් තියෙනවා. හැබැයි එකම විදියට තිබ්බොත් එහෙම කිසිම වෙනසක් කාගින්වත් පේන්නේ නැහැ කියලා අම්මා කියනවා. ඉතින් ඒ නිසාම ඒ වචන ටික මෙහුට හිතට වදිනවා චාමර. තදටම හිතට වදිනවා. ඊට පස්සේ මේ පුංචි වයසට ඒ දරුවා තේරුම් ගන්නවා, "හරි, මම එහෙනම් කවුරුත් වෙනුවෙන් බලන් ඉන්නේ නැහැ. කවුරුත් මං වෙනුවෙන් බලන් ඉන්නේ නැහනේ. මම මගේ වැඩේ කරගන්නවා" කියලා මේ දරුවා හොඳට ඉගෙන ගන්නවා. සමාජයේ හැමෝම වෙනුවෙන් උදව් කරන්න උත්සාහ කරනවා චාමර. හැමෝමත් එකම හරි මාදරෙන් කාලය ගත කරනවා. තමන්ට පෙරලා ආදරෙන් නොලැබුණත් හැමෝටම ප්‍රිය වචන, එතකොට ප්‍රිය කාර්යයන් මේ දේවල් විතරමයි ඔහු සිද්ධ කරන්නේ. සමාජ සේවා වැඩ කටයුතු වලට ඔහු වැඩිපුර දායකත්වයක් ලබා දෙනවා චාමර. දවසක් අවසානයේදී ඔහුට ඔහුගේම ගමනක් යන්න පුළුවන්කම ලැබෙනවා. අවසානයේදී අම්මට කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ ඉන්නේ මගේ පුතා. ඔහු දැන් හොඳ තැනක ඉන්නවා කියලා. ඔහුට තමන්ගේ අම්මවත් හොඳම තැනක තියන්න පුළුවන්කම ලැබෙනවා. ඉබේම සමාජයේ ආදරය ඔහු ලබා ගන්නවා චාමර. තමන්ගේ මූලික විකෘතිය නිසා වෙනස් වුණාට ඔහුට පුළුවන්කම ලැබෙනවා ඒ ආදරය තමන්ගේ වටේම ගෙන්න ගන්න. මේ වගේ කතා තියෙන මේ වගේ සිද්ධි වෙච්ච මිනිස්සු ඕන තරම් ලෝකේ ඉන්නවා චාමර. ලංකාවෙත් ඉන්නවා. තමන්ගේ ජීවිතේට මොන අඩුපාඩුකම් තිබ්බත් එකම එක මිනිස්සෙක්ගේ එකම එක සනසලිදායක වචනයක් හිතේ තියාගෙන තමන්ගේ මුළු ජීවිතේම හදාගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා චාමර. ඉතින් ඒ නිසා මිනිස්සෙක්ට පුළුවන් තමන්ගේ ජීවිතේ මොන තරම් අඩුපාඩු තිබ්බත් නැගිටින්න. අන්න ඒ කතාව තමයි මේ දරුවගෙන් අපිට හම්බ වුනේ. මේ දරුවට පුළුවන්කම ලැබුණා තමන්ගේ අම්මගේ උදව්ව අරගෙන තමන්ගේ ලෝකේ වෙනස් කරගන්න. තමන්ගේ ලෝකේ වෙනස් කරගෙන තමන්ගේ ලෝකේ නැගිටින්නේ දරුවට පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි සමාජේ ඉන්නවා අපි මොන තරම් ගෙදේට වෙනස් වුණත් ඒ වෙනස පිළිගන්නේ නැතුව අපිට වෛර කරන මිනිස්සු. අපෙන් වැරද්දක් වෙන්න ඕනේ නැහැ. ඒ මිනිස්සු අපිට වෛර කරනවා. ඉතින් ඒ නිසා මිනිස්සු වෙනස්. හැබැයි තමන් ගාවින් එක මිනිස්සෙක් ඔයාට ඔයාගේ වටිනාකම තේරුම් කරනවා. අන්න එදා වෙනකන් ඉන්න ඕනෙත් නැහැ. ඔයා ඔයාගේ වටිනාකම තේරුම් ගන්න. ඔයාම ඔයා වෙනුවෙන් නැගිටින්න. එතකොට පුළුවන් මේ දරුවා වගේම මුළු ලෝකෙම ඔයාට දිනන්න.
1: අනිවාර්යෙන්. ඉතින් එහෙම ඉතින් දිනන ජීවිත හැමෝටම ඉතින් අදිෂ්ඨානශීලීත්වයෙන් ඉදිරියට යන්න පුළුවන්කමක් ලැබෙන්න ඕනේ අපේ ජීවිතේ අඩුපාඩු කියලා දේවල් ඉතින් අපිට නේද විවිධ දේවල් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි මිනිසුන්ගේ උත්සාහය අඩුපාඩුවක් වෙන්නේ නැහැ කොයිම වෙලාවකවත්.
0: අනිවාර්යෙන්. එහෙනම් ඉතින් මේ කතාවත් එක්කම අපි යන ලෑස්ති සින්දුවකට අපි යන ලෑස්ති වෙන්නේ පුන්සිරි සයිසා මහත්මයා ගායනා කරන එකම මගක පියවර මැන යන්නයි සින්දුව.
1: එහෙනම් ඉතින් අපි හමු සින්දුව.

0: ඔයා වටේ ඉන්න අය දුවන පාර දිහා බලන්න එපා. ඔයා දුවන පාරේ ඉස්සරහා විතරක් බලන්න. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Ashi.
4: Number 20.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතම විතාතුර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita. Asunavia 1 Asunavia 2 Supreme Radio.

0: සාමාන්‍යයෙන් චාමල් අපි ඕන දෙයකදි මුලා වෙන්න පුළුවන් ඉතින් නේද? ඒකනේ ඉතින් තාමත් ඔය එක එක බොරු පස්සේ අපේ මිනිස්සු යන්නේ. සමහරක් කාලවට මේ ආදරය කළ මුලින් දාලා ගියපු කෙනා වාපහු පාර කරගන්නේ. හැයා වෙනස් වෙයි හැදෙන හදාගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන ගන්නේ. එහෙම දේවල් තියෙනවා. අපි කොච්චර මුලා වුණත් ඒ මුලාවට වැටෙන ආයි ආයි වැටෙන වෙලාවල් තියෙනවා. හැබැයි එක්කෙනෙක් ඉන්නවා එයා කැමතිනේ අපි මොන බලාවකවත් මුලා කරන්න. එයා කියන්නේ ඔයා අනිවාර්යෙන් ගත්තොත් ඔයාට දිනු බැදීමක් කොහෙන් හරි දෙනවා. එහෙම නැත්නම් ඉතින් ඔයා වියදම් කරන සල්ලි වලින් අපි අපේ රටේ සංවර්ධනයට දායකත්වයක් ලබා දෙනවා කියන එක වගකීමෙන්ම කියනවා. ඉතින් ඒ නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ. විශ්වාසයෙන් මුලා වෙන්නේ නැතුව ජාතික ලොතරැයි මණ්ඩලය අපිට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලය නෙමෙයි මණ්ඩලේ ටිකට් මගේ ප්ලෑන් එක වගේ චාමල. මම මිලදී ගන්නවා නම් මිලදී ගන්න මුළු එකම. මට එහෙම එකක් පොඩි පොඩි කොටස් එපා. මට මුළු කොටසම
1: ඕනේ.
0: මට කාගේ හරි හිතක් එහෙම මට කොටස කෑලි කෑලි එපා. මට මුළු හිතම ඕනේ. එහෙම තමයි මම හිතාගෙන
1: ඉන්නේ.
0: මට පොඩි පොඩි කෑනේ එපා. මට මුළු එකම ඕනේ. එහෙම මුළු එකක්ම ගන්න හිතාගෙන ඉන්නවා නම් මුළු ගෙදරක්ම ගන්න මුළු අපාර්ට්මන්ට් එකම ගන්නවා හිතාගෙන ඉන්නවා නම් ඔයා අනිවාර්යෙන්ම ඉතින් ගන්න ඕනේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් තමයි. රුපියල් 40කට වාටල් කෝටි ගානක දෙනු මැදින් දෙන අතරේ දවසේ වේදමට සල්ලි තෝරන හොයා ගන්න පුළුවන්කම තියෙනවා.
1: අනිවාර්යෙන්.
0: මහජන සම්පත දෙනු වාරයෙන් තෝරා ගන්නලා ඉංග්‍රීසි අක්ෂරය සහ අවසානක හතර කැලපීමෙන් අද සම්පත ජයග්‍රාහකයන් තෝරා ගන්නවා කියලත් ඔයාට මතක් කරන්න ඕනේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසානක හතර කැලපීමෙන් රුපියල් 250,000ක් වගේම
1: අවසානක හතර ගැලපීමෙන් ඔබට රුපියල් 50,000ක් දිනා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම අවසානක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගි තියෙනවා. ඒ වගේම අනෙකුත් සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැයි හරහා ඔබට දිනා ගන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂම ඉදින් මතක් කිරීම අද දවසේ ඔයාට තියෙන වියදම අද සම්පත ලොතරැයියෙන්ම හොයා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා ඉතින් තැන් තැන් වල ණය වෙන්න පොලියට සල්ලි ගන්න පස්සේ දෙන්නම් කියන්නේ ඒ දේවල් කරගන්න ඕනේ නැහැ. ඔයාලට වාසනාව අරගෙන එන අද සම්පත ලොතරැයි අද දවස දිනන්න ජාතික ලොතරැයි මණ්ඩලය.
0: අනික මම කැමති නෑ ශාමරෝයේ ලොකු ගණන් වල ඒවා ණයට ගන්න. මට එහෙම පුරුද්දක් නෑ. මම කැමති මේ මොන බාන්නේ
1: වුණත් මට නෑනේ.
0: හරි ඒක තමයි මම කැමති නෑ කියලා. කැමති නෑ කියද්දි කතා කියන්න ලයිස් දෙන්න පාරයි.
1: නෑ නෑ මේ කැමති නෑ එකයි නෑ එකයි දෙකක්.
0: ඒ වුණා ටික එහෙම නෑ කියන්න බෑනේ කැමති නෑ කියලා කියන්න ඕනේ.
1: අපිට තියෙන මට්ටමක් තියෙනවනේ ඉතින් නේද?
0: ඔව් අන්නේ තියෙන
1: මට්ටම. තමන්ගේ මට්ටම්

0: අන්න ඒ විදියට අපිට තියෙන විදියට අපි ගන්න ඕනේ. අනික සහචාමර දැන් හිතන්නකො අපි සමහර තැන්වලට ගියාම පස්සේ සමහර තැන්වල බාණ්ඩ ගිනි ගණන්නේ චාමර. ගිනි ගණන් කියලා කියන්නේ අපිට අනිවාර්යයෙන්ම ණය වෙලා ආපහු ණය වෙන්න වෙනවා.
1: ඒක සමහර ඩිස්කවුන්ට් කෙනකේ තියෙන ඩිස්කවුන්ට් බෝඩ් එක
0: විතරයි.
1: ඒකයි රාක්කේ විතරයි තියෙන්නේ.
0: අනික සමහර අය ඩිස්කවුන්ට් දාන්නේ චාමර මේ මොනවාද දැන් බාණ්ඩේ මිල තියෙනවා.
1: සමහර ඩිස්කවුන්ට් රා 10ට විතර දාන්නේ. 10 පහට කඩේ වහන.
0: එහෙම දානවා. එහෙම නැතුව අපිට සාමාන්‍ය විදියට බාණ්ඩ ගන්න පුළුවන් ණය වෙන්න තරමට ගන්න නැති. එතකොට අපිට අපේ අතේ තියෙන මුදලට ගන්න පුළුවන් දේවල් හැම එකක්ම තියෙන ඉතින් කසාගල ග්‍රීන් සුප් එකේ විතරයි. කසාගල ග්‍රීන් සුප් එකට ඔයා ගියා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ණය වෙන්න නැතුව බාණ්ඩ ටික අරගෙන ගෙදර එන්න පුළුවන්.
1: ණය වෙන්න ඕනෙත් නැහැ, බය වෙන්න ඕනෙත් නැහැ. බය වෙන්න ඕනේ නැහැ කියලා කියන්නේ ඔයා ගන්න ආහාර වෙන්න පුළුවන්. ඒ වගේ ගුණාත්මක භාවයේ සම්බන්ධයෙන් බය වෙන්න දෙයක් නැහැ ඔයාට. හාල්, සීනි, පිටි, පරිප්පු, අල ලුණු වගේ අපිට අත්‍යවශ්‍ය කරන ආහාර, ඒ වගේම බාණ්ඩ, ග්‍රොසරි අයිටම් වගේ හැමදේම දිවයිනේ අඩුම මිලට ගන්න පුළුවන් තැන තමයි කසාගල ග්‍රීන් සුපර් කියන්නේ. අලුත් තැනක් අඩුම මිලක්. ඉතින් ඔයාලට යන්න පුළුවන් ශාඛා තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල ගම්පල අනෙකුත් ශාඛා ටිකත් ඉක්මනින්ම හැදෙන ගමන් තියෙන. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත අදම යන්න. අය අලුත් අත්දැකීම විඳ ගන්න. හරි, ගුණාත්මක බහන්ඩ තමයි මෙතන තියෙන්නේ ඔයාලට ගන්න. පවුල හැමෝටම ගිහිල්ලා ෂොපින් කරන්න පුළුවන් හොඳම තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ.
0: එහෙනම් ඉතින් කසාගල ග්‍රීන් සුපර් එකට යන්න කියලා මතක් කරන ගමන් අපි යනවා.
1: ඔව් යන්න ඕනි යන්න ඕනි. යන්න කලින් කියන්න ඕනි දැන් මේ විශේෂ කාරණා ටිකක් තියෙනවා කියන්න.
0: ආ මොකද්ද?
1: දැන් මේ අලින්ට යන්න තියෙන පාරවල් කියන්නේ අලි මංකඩවල් කියලා කියන්නේ අපි නේද?
0: ඔව්.
1: ඒ අලින්ට යන්න තියෙන පාරවල් ඔවුන්ටම ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන යනවා මේ දවස්වල.
0: ආහා.
1: දැන් කාලයක් තිබුණානේ ගෙනල්ලා අලි පාරවල් අලි මංකඩවල් වහලා වැටවල් ගහපු.
0: ඔව්.
1: ඊට පස්සේ අපිට හිතන තැනක් දෙනවා අලින්ට යන්න කියලා නේ. එහෙම ඉතින් අලින්ට යන්න බෑනේ.
0: Google map එක දාගෙන යන්න ඕනේ.
1: ඔව් අලියේ දාමිදා තුරු ඉතින් ඔවුන්ගේ වර්ගයා ගියපු තැනින්ම තමයි ඒ ඈ තියන්නේ. කොහොමරි මේ හඳුනා ගනුමින් ඉන්නවලු මේ දින කිහිපය තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ කරන දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් සමග එක්ව මේ වැඩේ කරනවා කියලා තමයි කියලා
0: තියෙන්නේ.
1: කොහොමරි මොනරාගල දිස්ත්‍රික්කයේ වනාලි සංක්‍රමණ මාර්ග හඳුනාගෙන තියෙනවා යටතේ හඳපානාගල ඉඳලා දෙමෝදර මැණික්ගඟ හරහා යාල ජාතික වනෝද්‍යානය දක්වා අලි සංක්‍රමණ මාර්ගය හඳුනාගෙන ඒ උන්ට ලබා දීමේ අවශ්‍ය කරන වැඩපිළිවෙල කරගෙන යනවා. මේ විදිහට ලුණුගම්මේර ජාතික වනෝද්‍යානයේ සිට උඩවලු ජාතික වනෝද්‍යානය දක්වා මේ විදිහට ගොඩක් තැන්වල දැන් වැඩේ කරගෙන යනවා. ඉතා හොඳ යෝජනාවක්.
0: අනිවාර්යයෙන්ම.
1: සහ ඉතා හොඳ වැඩපිළිවෙලක් මේක දිගටම ක්‍රියාත්මක කරගෙන යන්න ඕනි. ඊට පස්සේ ඉතින් අලි යන පාරවල් වල ගිහිල්ලා ටෝරිසම් දාන්න දෙන්න බෑ. නේද?
0: සාමාන්‍යයෙන් ඒක වෙන වැඩක්.
1: අපි කරන්නේ හොඳ වැඩපිළිවෙලක් හදලා ඊට පස්සේ සල්ලි වහන්න ඕනි කියලා අලි යන මාර්ගෙට ටෝරිසම් කරන්න දෙනවා කියලා. කැබ් අරගෙන යන්න දෙනවා. ඒත් එහෙම කරන්න නැතුව නේද? නිදහසේ ආයතත් යන්න පුළුවන් වටපිටාව හැදෙන්න ඕනි අනිවාර්යයෙන්.
0: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරගෙන ගමන් අපි යමු මෙන්න මේ සින්දුවට.

0: සුප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කෝපේ විත් නිමේෂා.
8: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
9: සුවඳ දැනෙනවා.
10: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
8: සතියේ දිනවල රාත්‍රී 7ට
6: අනුග්‍රහය
11: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: 89.1 89.3
10: Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ සස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසස් ගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගනේ මුල්ල නාරම්මල් සහ ගම්පොළ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවේ සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිට්
0: හැඩකාර බදාදා
3: ඔයා කොච්චර දේවලාල හිටියත් කොන්දේකට ඔයිල් පුරා ගන්න නැහැ
0: රසපිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞඛ්‍යක හොදලා පෙර
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: 89.1

0: මස්සිත හඬවා ඇයි යොහු යන්න ගියේ.
1: මම දැක්ක දැන් මේ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මම විතරක් නෙවෙයි දැන් ගොඩක් අය ගැන දැනගන්න ඇතිනේ නේද? අප්‍රේල් මාසයේදී ලංකාවේ එක් පුද්ගලයෙකුගේ මාසයකට අවශ්‍ය කරන අවශ්‍ය වියදම ඇතුළත් කරලා තිබුණානේ. ඒ අනුව මූලික අවශ්‍යතා සපුරා ගන්න එක් අයෙකුට අප්‍රේල් මාසයේදී අවශ්‍ය වියදම විදිහට රුපියල් 17,117ක මුදලක් තමයි අවශ්‍ය වෙනවා කියලා
2: තියෙනවා.
1: අප්‍රේල් මාසයේ මේ 17,117 දිස්ත්‍රික් අනුව වෙනස් වෙනවා. කොළඹට වෙනස් වෙනවා, ඊට පස්සේ මාතලේට වෙනස් වෙනවා, එහෙමක වෙනස් වෙනවා. ඒ සාධක මත මේක නියදියක් මගින් ලබා ගන්න එකක් නේද? එතකොට ඒ ප්‍රදේශයේ ඒ දිස්ත්‍රික්කේ තියෙන ජීවන වියදමත් එක තමයි මේක තීරණය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම. දැන් මාර්තු මාසයට සාපේක්ෂව නිල දරිද්‍රතා රේඛාවේ අගේ රුපියල් 427කින් වැඩි වෙලා තියෙනවා. අප්‍රේල් මාසෙට වැඩි. එතකොට දැන් මේ 17,117 සමස්තයක් විතර දල වශයෙන් අපි උපකල්පනය කරොත් ලංකාවේ එක පුද්ගලයෙකුට, කියන්නේ ළමයෙකුට නෙවෙයි මේ අවුරුදු 18 වැඩි සාමාන්‍ය කෙනෙකුට. හරි, දැන් පවුලක එතකොට හිතන්නකෝ 4 දෙනෙක් අවම වශයෙන් ඉන්නවා කියලා.
2: ඒකනේ
1: පවුලක 4 දෙනෙක් අවම වශයෙන් හිටියොත් මම ගණන් හදලා බැලුවා මේ 17,117 වැඩි කිරීම 4 රුපියල් 68,468ක් කෝණි මාසෙකට අවම විදියට. දැන් අවදිපුනේ අවම ජීවත් වීමේ අවශ්‍යතාව කියලා කියන්නේ අවම අවශ්‍යතාව කියන එක ලෝකයේ පිළිබඳව කතා කරද්දී විශේෂයෙන්ම ඒක සඳහන් කරන්නේ ආහාර, නිවාස, ඇඳුම් පැනඳුම්, සෞඛ්‍ය වගේ අධ්‍යාපනය. මේ දේවල් වල අවම අවශ්‍යතාවයන් ටික තමයි මේ වැඩියෙන්, ඒ කියන්නේ වැඩියෙන් ඔයා තව මොකක් හරි සාද තියෙනවා නම් ඒව නැහැ මේකට. හරි, අවම කියන්නේ අවම විදිහට ජීවත් වෙන්න අවශ්‍ය කරන පහසුකම් ටික තමයි මේ දීලා තියෙන්නේ මේ දරිද්‍රතා රේඛාව තුල. එතකොට මේ රේඛාවෙන් ඔයා උඩද පහළද දෙන්නේ කියලා දැන් ඔයා තීරණය කරගන්න. මාසෙකට ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන බඩු මුට්ටු ටික ගන්න ඔයාට හම් වෙන පඩිය ඇතිද? ඔයාගේ ගෙදර කී දෙනෙක් ඉන්නවද? ඔයා හම්බ කරලා ඔයාගේ ගෙදරට අයිට කන්න දෙනව නම් ගෙදර 4 දෙනෙක් ඉන්නව නම් 68,468ක වේතනයක් ඔයාට හම්බ වෙනවද?
2: ඒ සාමාන්‍යයෙන් චාමර දැන් ඔය අවමයනේ.
1: අවමයනේ
2: අපි සාද වලට යන්නේ නැතුව අනික කෑම වලත් මං හිතන්නේ ටිකක් අඩු ගානක ඒවා බලලා වෙන්නේ නැති සමහරක් ඊට මට හිතේ.
1: ඔයක නිසා තමයි දැන් ජීවත් වෙන්න අවශ්‍ය කරන. කියන්නේ පණනල රැක ගන්න තමයි මෙතන තියෙන්නේ. වැඩි වැඩි දේවල් නෙවෙයි.
2: අපි කියන්නේ අර සාමාන්‍යයෙන් අර
1: එදා වේල ජීවත් වෙනවා කියලා
2: කියන්නේ. හාල්නම් කැකුළු හාල් හරි නාඩු හාල් හරි කාලේ ඉන්න පුළුවන් තරමට අඩුම ගානෙන් මේවා.
1: කීරි සම්බය ගැන නෙවෙයි මේ කියන්නේ. අර
2: කීරි සම්බය යමකුත් නෙවෙයි. එතකොට අඩුම ගානකින් කාලේ ඉන්න පුළුවන් විදිහට තමයි. කියන්නේ අමතර පළතුරු එහෙම අපිට ගන්න හරි අමාරුයි.
1: ඔව් ඒව නෑ දැන් සරලවම කිව්වොත් එහෙම රටක ජීවත් වෙන මිනිස්සු දුප්පත්ද පොහොසත්ද දුප්පත්ද නැද්ද කියන එක තමයි මේ රේඛාවෙන් බලන්නේ. රේඛාවෙන් උඩ ඉන්න අය දුප්පත් නෑ, පල්ලෙහෙන්න අය තමයි දුප්පත් වෙන්නේ. එතකොටදී තීරණය කරලා බලන්න ඕනේ අපි දුප්පත්ද පොහොසත්ද කියලා නේද? දැන් අපි දුප්පත් රටක් නෙවෙයි කියලාත් කියනවා සමහරු තින්. දැන් මේක කොළඹට අගේ වැඩි වෙනවා ටිකක්. 18,000 වගේ වෙනවා මේක.
2: 18,000 බේරනවා ලොකු දෙයක්.
1: මම දැක්ක මොනරාගලට වගේ ඇස්තමෙන්දු කළ තිබුණා 16,000 ගණනක් වගේ මම දැක්කේ. අඩුම මොනරාගල දිස්ත්‍රික්කේ තමයි තිබුණේ. එතකොට දැන් මම බැලුවා 2019 වගේ කාලේ කොච්චරක් තිබුණාද කියලා නිපු. සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් එහෙම 2019 වගේ කාලේ මෙරට දරිද්‍රතා රේඛාව තිබිලා තියෙන්නේ පුද්ගලයෙකුට රුපියල් 6,966යි. 2019 7,000 කියලා ගමුකෝ. දල වශයෙන් 7,000ක් තිබිලා තියෙන්නේ රුපියල්. එතකොට 10,000ක වැඩිවීමක් කළා මේ අවුරුදු 8ක වගේ කාලෙටනේ, 7ක වගේ කාලෙට වැඩි වෙලා තියෙනවා. ඒකට හේතු බලපෑවෙ ඉතින් මේක ආකාශකීයව නිර්මාණය වෙච්ච දෙයක් නෙවෙයිනේ. කුමාරේ බලපෑව දැන් ඒ කාලේදී 2019 ගත්තොත් එහෙම පවුලකට ජීවත් වෙන්න රුපියල් 4 දෙනෙක්ගෙන් යුත් පවුලකට රුපියල් 28,000ක් වගේ ඇති. 28,000 අද වැඩි වෙලා තියෙනවා 68,000 වෙනකම්. ඔව්. ඔයගේ තත්වයක තමයි දැන් අපි ඉන්නේ. දැන් ලෝක බැංකුව සහ ආර්ථික විශේෂඥයින් කියන විදිහට අපේ රටේ දුප්පත්කම සීග්‍රෙන් වැඩි වෙමින් තමයි ඉස්සරහට යන්නේ. ඒක මවට හිතන දෙයක් නෙමෙයි මම මේ කියන්නේ. විශේෂයෙන්ම අපේ රටේ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය අනුව කොහොම හරි සමස්ත ජනගහනයෙන් 20%-24% අතර ප්‍රමාණයක් දුප්පතුන් වශයෙන් තාමත් අපි ඉදිරියට යමින් ඉන්නවා. සතුටුයි නේද?
2: ගොඩක් සතුටුයි.
1: අවුරුදු ගාණක් අපි ආණ්ඩු බාතුරු කරා, ඡන්ද දුන්නා නේද? මොනවද නෝ කිව්වේ ඉතින් අපිට?
2: අපිට දැන් කිව්වනේ
1: කරගෙන
2: සුරපුරයක් කරනවා කියලා කිව්වා. එතකොට කන්න අඩුවෙන් ගානට දෙන්නම් කියලා කිව්වා.
1: ඊට පස්සේ ඔය ඡන්ද ටැග් ගැන කියන්න ගියොත් නම් ඉතින් ඕක ඕනේ නැහැ ඉතින්. එහෙම කොහොම හරි කිව්වා සුරපුර කරනවා කිව්වා. කොහොම හරි ඉතින් දැන් මේ තත්ත්වෙන් ඉස්සරහට යන්න ඕනේ අනිවාර්යයෙන්ම. දැන් රුපියල ශක්තිමත් වෙලා කියලා තියෙනවා කියලා කියනො කොහොම හරි සමස්තයක් විතර කෝටි 22ක ජනගහනය අපි දල වශයෙන් ගත්තොත් එහෙම 145,000-50,000 විතර ඉතින් මේ දරිද්‍රතා රේඛාව පේන තෙක් මානකවත් නැහැ කියලා තමයි කියන්නේ. අපිත් ඔය කොටසේ ඉන්නවද දන්නේ නැහැ නේද?
2: මට වෙන්නේ ඉන්න ඇති නේද? මොකද අපිට
1: දැන් බොරු කියන්න බෑ නේ පුහරි.
2: ුපියල් කෝටි 12.4කට වඩා වැඩි ඔන්න ත්‍යාගයක් බිහි කළා. මේ ත්‍යාගය හිමි වාසනාවන්තයා බිහි වුණේ හරියටම කිව්වොත් එහෙම
1: කන්ද උඩරට ඉන්නේ දොඩන් ගස් ලන්ද. දැන් ඉස්සලත් මට වැරදුනා, දොඩම් ගස් ලන්ද හොඳේ, දොඩන් නෙමෙයි දොඩම් ගස් ලන්ද. WD ජයලත් මහතාගේ ටිකට් බත් ගොන්නෙන් තමයි බිහි වුණේ. රුපියල් කෝටි 12.4ක දැවැන්ත සුපිරි ත්‍යාගයක් හිමි කරගත්ත මේ වාසනාවන්තයා ඉතින් දශක 6කට වැඩි කාලයක් අපේ රටේ සංවර්ධනයට උරදින්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. මේ මුදල් ඔබ ලබාගෙන ටිකට් එකට ඔබ වියදම් කරන මුදල් රටේ ඒකාබද්ධ අරමුදලට තමයි ඍජුවම ලබා දෙන්නේ. ඉතින් තවත් බලා බලා ඉන්න දෙයක් නැහැ. ඔබේ හීන හැබෑ කරගන්න ඔබට තියෙන හොඳම අවස්ථාව තමයි ධන නිධානයේ ලොතරැයි. දැන් විශේෂ කාරණයක් වෙනවා, මේ සුපුරුදු තෑගිවලට අමතරව ඔබට ඉරිදා දවසේදී සන්ඩේ බෝනස් වාසනාවද හිමි කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ජාතික මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයි අරගෙන ඔබේ ජීවිතේ හීන දිනා ගන්න කියලා ඉතින් අපි ඔබට මතක් කරනවා.
2: එහෙනම් ඉතින් එකන මතක් කරන ගමන් අපි අදට වැඩසටහන නිමා කරලා යන්න ලෑස්ති. ඇත්තටම අපි පව් කියලා තමයි කියන්න තියෙන්නේ.
1: අපි පව්.
2: එහෙනම් ඉතින් අපි අදට ගිහින් එන්න කොහොම හරි ජීවිතේ ජය ගන්න වාට පාරක් පෑදෙන්න ඕනේ. මේ පාර පෑදෙන්න ඕනේ හොඳ ක්‍රමයකට කියලා මතක් කරන ගමන් එහෙනම් අදට අපි සමුගෙන යනවා.
1: එහෙනම් ඉතින් ජය වේවා. සුබ දවසක්. හිට හමු වෙමු. මං චාමර.
2: මම නිපුණිකා.

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපේ වෙළඳ සෙල් ජාලය කසා ගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල් සහ ගම්පොළ
1: අලුත් පැයක් වෙලාව මතක් කරන්න අංගුදේ 10යි දැන් වෙලාව
2: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කරේ
3: වාර්තාපිට වාර්තා කඩමි කෝටි අටේ එන්ඩෙල් බී තනට තහන් වැඩිපුරයියේ ගුටියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපුරුතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත්තන සම්පත තහනි දහනය බිලි දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: උදෑසනක් ආයෙබෝ වනුදේ 10යි විනාඩි 8යි දැන් වෙලාව. ඉතින් පුරුදු විදිහටම පුරුදු ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් හැඩකාඩ පදාදා තවස පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි තනියම නෙවෙයි, තව කෙනෙක් ඉන්නවා හැඩකාර පදාදා දවස් අත ලස්සන කරන්න. දැන් හැඩකාර පදාදා දවසින් අපි වැඩිපුරම කතා කරන්නේ ලස්සන වෙන්න ඕනේ කොහොමද කියන කාරණාව ගැනනේ. එතකොට ලස්සන වෙන්න අපිට මොනවද කරන්න පුළුවන්, ස්වභාවික දේවල් වලින් ලස්සන වෙන්න පුළුවන්ද, මේ වගේ කාරණා ගැනනේ අපි හැඩකාර පදාදා දවසේ නිරන්තරයෙන් කතා බහ කරන්නේ. ඉතින් ඔන්න අද තවත් ලස්සන ගැන තවත් එක පැතිකඩක් ගැන කතා කරන්න ඕන කියලා මට හිතුණා. ඉතින් ඒ වෙනුවෙන්ම මම අද දවසේදී අපේ මැදිරියට විශේෂ කෙනෙක්ට ආරාධනා කරා. ඇය ඉන්නවා, ඒ ගැන මම හඳුන්වනවා. අද අපි කතා කරන්නේ ලස්සන කියන්නේ මේකප් එකක් හෝ ෆැෂන් එකක් විතරක් නෙවෙයි කියන කාරණාව. ගොඩක් වෙලාවට මේ ලස්සන කියන එක ගැන ගොඩාක් අය එක එක විදිහට අර්ථකථන දෙනවානේ. මෙන්න මෙතනදී කෙනෙක් කියන්න පුළුවන් මේ ලස්සනයි කියලා කියන්නේ මේකප් එකක් දැම්මොත් විතරයි, ඒක නම් විතරයි ලස්සන. එතකොට ෆැෂන් එකක් කරොත් ඒක නම් විතරයි ලස්සන. එහෙම අපිට ඕන කෙනෙක්ට කියන්න පුළුවන් එක එක්කෙනාට එක එක උත්තර ලස්සන ගැන තියෙනවා. හැබැයි ලස්සන ගැන හරියටම දැනගන්න නම්, එහෙමත් නැත්නම් ඇත්තටම ලස්සන කියන්නේ මොකක්ද, මේ ලස්සන කොහොමද වර්ග වෙන්නේ, මේ වගේ දේවල් දැනගන්න නම් ඒ ගැන දන්න සහ ඒ ශාස්ත්‍රය තුළ වැඩ කරන කෙනෙක් එක්ක අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. ඉතින් එහෙම කෙනෙක් තමයි ඔන අද දවසේදී අපේ මැදිරියට මම කැඳවාගත්තේ. ඇය ගැන කතා කරනකොට ඇය රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පිනී තක්ෂිලා සමරක්කුඩි. අයිබෝවන් ටකි.
1: අයිබෝවන්, සුභ උදෑසනක් මනිෂා.
0: සුභම සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරන ඔයාටත්. මොකද කියන්නේ ලස්සන ගැන කතා කරමුද? ලස්සනට
1: කතා කරමුනේ.
0: හරි, ඉතින් දැන් ටකි මට හිතනවා මේ මුලින්ම ප්‍රශ්න වලින්ම පටන් ගන්න කමක් නැහැ නේද?
1: කමක් නැහැ.
0: හරි, දැන් මම අර කලින් මතක් කරා වගේ ටකි ලස්සන ගැන කතා කරනකොට ගොඩාක් වෙලාවට මේ ගොඩාක් අය කියන දෙයක් තමයි මෙන්න මේ විදිහට තමයි මේක තමයි ලස්සන කියලා කියන්නේ, මේක තමයි ලස්සනට ඉන්නවා කියලා කියන්නේ, මේකප් එකක් දාන්න ඕනේ ලස්සන කෙනෙක්ව අපි අඳුන ගන්න, ඒ වගේ දේවල් කෙනෙක් කියන්න පුළුවන්නේ. ඇත්තටම දැන් බියුටිෂියන් කෙනෙක් විදිහට ඔයාට අනුව ලස්සන කියන්නේ මොකක්ද? මම දන්නවා බියුටිෂියන් කෙනෙක්ට ලස්සන කියන දේ හඳුන්වන කෙනෙක් එක්ක ලේසි පහසු නෑ. මොකද ඉතින් බියුටිෂියන් කෙනෙක්නේ. ඇත්තටම මේ ඔබට අනුව කොහොමද මේ ලස්සන කියලා කියන්නේ?
1: හරි මනිෂා, බියුටිෂියන් කෙනෙක් විදිහට මට ලස්සනයි කියලා කියන්නේ ඇත්තටම මේකප් එකක්, එමත් නැත්නම් කෙනෙක් අඳින විදිහක්, එහෙමත් නැත්නම් කෙනෙක් දාලා තියෙන හෙයා ස්ටයිල් එකක්, ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මනිෂා, මම එතනින් එළියට ඇවිල්ලා කතා කරොත් එහෙම ලස්සන කියන දේ වහන්න බෑ ඇතුළතින් ඉන්න කෙනාව. ඇතුළතින් ලස්සන වෙන්න ඕනේ, ඇතුළතින් පිරිසිදු වෙන්න ඕනේ. කරුණාව, දයාව, ආදරේ පිරුණු කෙනෙක්ව අපිට මං හිතන්නේ මතකේ රැඳෙන වැඩි ලස්සන මේකප් එකක්, හෙයා ස්ටයිල් එකක් දාලා තියෙන කෙනෙක්ට වඩා. මං හිතන්නේ ලස්සන කියන්නේ ඇතුළතින් ලස්සන වෙන්න ඕනේ, පිටතින් ලස්සන වෙන්න කලින්.
0: හරි, ලස්සන කියලා කියන්නේ ඇතුළතින් ලස්සන වෙන්න ඕනේ, පිටතින් ලස්සන වෙන්න කලින්. ඉතින් මේ විදිහට තමයි මේ කතා බහ අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. දිගට මහගිරි ඉන්න තවත් ලස්සන ගොඩාක් කරුණු කාරණා ගැන කතා බහ කරනවා. ඉතින් මේ දේවල් දැනගන්න නම් අර මම හැමදාම මතක් කරනවා වගේ 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් ඔය අනිවාර්යෙන්ම මහගෙන ඉන්න ඕනේ. එහෙමනම් ඉතින් දිගට මහගෙන ඉන්න කියන මතක් කිරීමත් ඔයාට මතක් කරගෙනම ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ටිකට මහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්න උදේ 10යි විනාඩි 12යි දැන් වෙලාව.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලව මතක් කරන්න ගොද දහයයි විනාඩි දස්සයයි. ඔයා වටේ ඉන්න අය දුවන පාර දිහා බලන්න එපා. ඔයා දුවන පාරේ ඉස්සරහා විතරක් බලන්න. සිහින තිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුකම මොකද්ද?
6: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
7: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
8: ටෙම්පෝ ටවුන්
7: with ආශි.
9: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
10: 89.1 89.3
0: සුප්‍රීම් රේඩියෝ.
11: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙන සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.

0: උදේ 10යි විනාඩි 18යි දැන් වෙලාව. ඉතින් ලස්සන කතාබහක් අපි මේ පැත්තේ ආරම්භ කරා. ලස්සන කියන්නේ මේකප් එකක් හෝ ෆැෂන් එකක් විතරක්ම නෙවෙයි. ඉතින් මේ ගැන කතා කරන්න අද දවසේදී විශේෂ කෙනෙක්ට මම මැදිරියට ආරාධනා කරා. රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පිනී තක්ෂිලා සමරක්කොඩේ. ඉතින් ටකේ එක තමයි අපි ආදරයට කියන්නේ ටකේ කියලානේ. ඉතින් ටකේ එක තමයි මේ කතාබහ අපි ඉස්සරහට අරගෙන යන්නේ. තවත් මතක් කරන්න දෙයක් තියෙනවා. ඔන්න අපිව බලන්න දැන් chance එක තියෙනවා සුප්‍රීම් රේඩියෝ TikTok page එක පැත්තට ගියොත්. ඔන්න මම TikTok live එකක් ඇවිල්ලා ඉන්නවා. ඒ පැත්තෙන් අපේ කතාබහ live අහන්නත් උනාට chance එක තියෙනවා. හරි. දැන් අපි ලස්සන ගැන කතා කරා. එතකොට බියුටිෂියන් කෙනෙක් විදිහට ලස්සන කියන්නේ මොකක්ද කියන කාරණාව ගැන කතා කරාට කි මට තවත් ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් මේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේකප්. ඒ වගේම ෆැෂන් කියන දේ ගැන මේ අයට මේ හරි හැටි අවබෝධයක් නොමැතිකම කියලා කියන්නේ. ඇත්තටම මේ දෙක සමහරක් වෙලාවට අපි පටල ගන්න වෙලාවල් තියෙනවා. සමහරක් වෙලාවල් වලට හරියට මේ දෙක හඳුනා ගන්න වෙලාවලුත් තියෙනවා. හැබැයි ගොඩාක් වෙලාවට අපි පටලව ගන්න එක තමයි ටකේ කරන්නේ. ඇත්තටම අපි කතා කරමුකෝ මේකප් එකක් කියන්නේ මොකක්ද, ෆැෂන් එකක් කියන්නේ මොකක්ද, මේ දේවල් මේ අපි ලස්සන වෙන්න පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියන කාරණාව.
1: මනිෂා, මේකප් එකක් සාමාන්‍යයෙන් අපි තෝරගන්නේදී තැනට සුදුසු විදිහට තෝරගන්නවා. ෆැෂන් එකකුත් එහෙමයි. ගොඩක් අය දන්නේ නැහැ මනිෂා මේකප් එකක් ෆැෂන් එකක් කරන්න සුදුසු කොතනද, සුදුසු නැත්තේ කොතනද කියලා. සුදුසු නැති තැනක් නැහැ. හැබැයි අපි තෝරගන්න ඕනේ මනිෂා සාමාන්‍යයෙන් මේකප් එකක් ගන්නේදී අපි සාමාන්‍ය වෙඩින් එකකට යන විදිහට අපිට ගෙදර ඉන්න බෑ. ගෙදර ඉන්න විදිහට අපිට ඔෆිස් එකකට යන්න බෑ. එතකොට අපි සාමාන්‍ය ගෙදර ඉන්න විදිහට අපි වෙඩින් එකකට යන්නෙත් නැහැ. අඩුම තරම් ලිප්ස්ටික් ටිකක් හරි ගෑනු ළමෙක් පාවිච්චි කරනවා. ඉතින් තැනට සුදුසු විදිහට මේකප් එකක් දාන්න ගොඩක් අය දන්නේ නැහැ. ලයිට් මේකප් එකක් කියන්නේ මොකක්ද, හෙවි මේකප් එකක් කියන්නේ මොකක්ද. හැබැයි ඔය දෙකම සුදුසු නෑ අපි ෆොටෝෂූට් එකක් වගේ කරද්දි. ඔය තුනම සුදුසු නෑ අපි වෙඩින් එකකට යද්දි. මොකද වෙඩින් එකක් පැය 7-8 වගේ කාලයක් තියෙනවා. ඉතින් මේකප් එකක් කියන දේ හරි ලස්සනයි, ලස්සනට පාවිච්චි කරොත් සහ ඒ ගැන දැනුමකින් තොරව පාවිච්චි කරොත් තමයි ඒක අවලස්සනක් වෙන්නේ. මම හිතනවා මේකප් කියන දේ හරි ලස්සනට පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි ෆැෂන් කියන්නේ. ෆැෂන් කියන්නේ ඇඳුම විතරක් නෙමෙයි. ගොඩක් අය හිතනවා

0: ඒකත් තමන්ට සුදුසු විදිහකට. ඒ කියන්නේ තව කෙනෙක්ව අනුකරණය කරන එක නෙමෙයි ෆැෂන් එක කියන්නේ, තමන්ට සුදුසු විදිහට විෂන් එකක් කියන්නේ. අපි තමන්ට අදාළ දේ විතරක් කරා නම් මම හිතන ෆැෂන් කියන දේ හරි ලස්සනට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේකප් වගේම.
1: ඔව්, ඉතින් මේකප් එක සහ ෆැෂන් එක තියෙන වෙනස ඔන්න ඔය විදිහට තමයි ටකේ කිව්ව. දැන් ගොඩක් වෙලාවට අපි අතර මේ දෙක පටලගෙන ඉන්නේ. ඔන්න දැන් පටලගන්නේ නැතුව මේකප් එකක් කියන්නේ මොකක්ද, ෆැෂන් එකක් කියන්නේ මොකක්ද, මේ ඕනම දෙයක් අපිට ගැළපෙන විදිහට පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියන කාරණාව ගැන තමයි මේ විදිහට අපි කතා කරේ. දැන් මේ ගොඩාක් වෙලාවට ටකේ අපි මේ දකින දෙයක් තමයි මේ වර්තමාන සමාජය ඇතුලේ සුදු වෙන්න පාවිච්චි කරන දේවල් තියෙනවනේ. දැන් ලස්සන ගැන කතා කරනකොට, මේකප්ස් ගැන කතා කරනකොට, ෆැෂන් ගැන කතා කරනකොට මේකත් ඇත්තටම එක්තරා විදිහේ ෆැෂන් එකක් වෙලා තියෙනවා. දැන් මේ සුදු වෙන්න ක්‍රීම් ಜಾති පාවිච්චි කරනවා. එතකොට මහත් වෙන්න, කෙට්ටු වෙන්න, පෙති ಜಾති මින්ස් වර්ග වගේ දේවල් පාවිච්චි කරනවා. ඉතින් මේක ඇත්තටම සමාජය ඇතුළේ මේ වෙනකොට හරි සුලභ දෙයක් වෙලා තියෙනවා. මේ වගේ දේවල් පාවිච්චි කිරීම නිසා සමහර වෙලාවල් වලට අතුරු ප්‍රතිඵල විදිහට සමාශ්‍රිත රෝග වගේ ඔය නොයෙකුත් කාරණා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට මේ කාරණාව ඔබට දැනෙන්නේ මොන විදිහටද?
0: ඔව් මනීෂා, සම්මාශ්‍රිත රෝග විතරක් නෙමෙයි, දැන් සමාජයේ මරණත් අපිට වාර්තා වෙනවා. ඇත්තටම කියන කනගාටුයි. තමන්ට නුසුදුසු දෙයක් වැළඳ ගැනීමෙන් වෙන්නේ අන්තිමට එක්ක ජීවිත හානියක්, නැත්නම් තමන්ගේ තියෙන ලස්සනත් නැති කර ගැනීමක් විතරයි. ගොඩක් අය ඔය සුදු වෙන්න කියන පස්සේ යනවනේ. ඇත්තටම ලස්සනට සමේ පාටක් තියනවාද? නැහැ කියන දේ ඔප්පු වෙලා ඉවරයිනේ මේ වෙනකොට. දැන් මේ මෑත කාලේනේ කාලේ ගියා සිනමන් ස්කින් කියන්නේ ටිකක් ඩාර්ක් ස්කින් එක. අනිත් එක අපි ගොඩක් වෙලාවට බලන්න ඕනේ අපේ රට තියෙන්නේ අවුව ටිකක් අධික කාල තියෙනවා. එතකොට අපේ ඇඟේ මෙලනින් ප්‍රමාණයක් නිපද වෙනවා. මොකද අපි කරන්නේ ඇඟ ඇතුළට බෙහෙත් එකක් බීලා හෝ වේවා, පිටතින් ආලේපනයක් හෝ වේවා, අපි කරන්නේ මේ මෙලනින් පාලනය කරන එක. හැබැයි අපිට අපේ ඇඟ මෙලනින් ප්‍රමාණයක් එළියට දෙනකොට අපි ඒක කන්ට්‍රෝල් කරද්දි වෙන්නේ අභ්‍යන්තරයෙන් අතුරු ප්‍රතිඵලයක් තමයි ලබා දෙන්නේ. ඉතින් අපි හොඳට දැනගන්න ඕනේ ක්‍රීම් එකක් හරි, අපි නැත්නම් ඇඟ ඇතුළට බොන බෙහෙත් එකක් හරි, මොකක් හෝ වේවා, අපි ඒක අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශයක් ගන්න ඕනේ. එහෙම නැත්නම් ලේ පරීක්ෂණයක් ගන්න ඕනේ. අපේ විටමින් කියන දේවල් අඩු වැඩි වුණොත් වෙන්නේ ආමාශගත පිළිකා හැදෙනවා, වකුගඩු පිළිකා හැදෙනවා. එතකොට රුධිර පීඩනයේ ප්‍රශ්නයක් වෙනවා. එතකොට සමහර වෙලාවට මේක ඔයාට අද මේ දේ පාවිච්චි කරලා දවස් දෙකක් තුනක් හතරක් සතියක් මාසයක් විතර යද්දී ඔයාට ලස්සනක් වෙන්න පුළුවන්. හැබැයි ඒක දීර්ඝකාලීනව පාවිච්චි කරද්දී ඒක අතුරු ප්‍රතිඵලයක් විදිහට කැන්සර් හැදෙන්න පුළුවන්. අපේ සම්මාශ්‍රිත කැන්සර් හැදෙනවා. ඒ වගේ එතකොට වකුගඩු ආශ්‍රිත ගල් වගේ දේවල් හැදෙනවා. එතකොට අක්මාවට හානි වෙන වා, තුවාල වෙනවා, ඒ වගේ ප්‍රශ්න වෙනවා. මොකද අපි දන්නේ නැහැ බෙහෙත් එක ගොද්දි මොන ඩෝස් එකෙන්ද බොන්න ඕනේ කියලා. ඒ වගේම කොච්චර කාලයක් අපි පාවිච්චි කරන්න ඕනේද කියලා දන්නේ නැහැ. මේක තියෙන ප්‍රශ්නයක් තමයි මනීෂ. කෙනෙක් රෙකමන්ඩ් කරන පළියට මිනිස්සු ඒක මිලදී අරගෙන තමන් එක වැළඳ ගන්නවා. ඒක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. හැබැයි කවදාවත් කෙනෙක් ගිහලා ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා තියනවද මට මේ විටමින් එක ඇත්තටම ඇඟට මදිද? අපි කියමුක සාමාන්‍යයෙන් ඒ කියන දේ අක්මාවට ප්‍රශ්නයක් වෙනවා, CD කියන දේ ආමාශයට මේ වකුගඩු වලට ප්‍රශ්නයක් වෙනවා. ඉතින් අපි කවදාවත් එක රිපෝට් එකක් අරන් බලලා තියෙනවද අපිට මේ ඌනතාවය තියෙනවද, අපිට මේක අවශ්‍යද කියන දේ තැන දන්නෙත් නැතුව ගොඩක් අය විටමින්ස් පස්සෙන් යනවා, එතකොට කොලජන් පස්සෙන් යනවා, එතකොට සුදු වෙන ක්‍රීම් ಜಾති පස්සෙන් යනවා. ඉතින් ඒ හැමදේම අපි කරන්න ඕනේ අපිට සුදුසු නම් විතරයි. මම අනුමත කරනවා අවුරුදු 30-35 පැනනට පස්සේ වෛද්‍ය නිර්දේශයක් ඇතුව ඔය හැම දෙයක්ම කරාට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි කාන්තාවක් ගත්තොත් එහෙම ගර්භණී සමයකින් පස්සේ ඇත්තටම අපිට විටමින්ස් ಜಾති යකඩ වගේ දේවල් අඩු වෙනවා ඇඟට. ඒතර ඒ දේවල් අපි පිටතින් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. හැබැයි එහෙමත් නැතුව අවුරුදු 19 20 ඉඳන්ම ওই දේවල් කරාට පස්සේ වෙන්නේ අභ්‍යන්තරයෙන් අතරම ප්‍රශ්නයක්. ඉතින් මම කියන්නේ තමන් දෙයක් ගන්නවා නම් කෙනෙක්ව වීඩියෝ එකක් දැකපු පළියට නැත්නම් කෙනෙක් රෙකමන්ඩ් කරපු පළියට නැත්නම් සෙලිබ්‍රිටි කෙනෙක් එක ගන්න පළියට තමන් කිසිම දෙයක් වැළඳ ගන්න එපා. ඒක ෆැෂන් එකක් වෙන්නත් පුළුවන්. අපිට විටමින් ජාතියක්

0: නැත්තං සප්ලිමන්ට එකක් මොකක්කර එහෙම වෙන්නත් පුළුවන්. එහෙම ගන්න එපා. මොකද එහෙම අරගෙන තමයි දැන් ගොඩක් අයට ප්‍රශ්න වෙලා තියෙන්නේ. මරණ ආරංචි වෙනවා ගෑනු ළමයිගේ ගොඩක්, ඒ කියන්නේ මසල් එකක් හැදෙන්නවත් මං හිතන්නේ අපි නොදනවත් කමකින් සප්ලිමන්ට් එකක් ගන්න ඕනේ කියලා. ඒක හැමතිස්සම වර්ධ නිර්දේශයක් මත යන්න. මොකද අවුරුදු 30-35න් පස්සේ අනුමත කරන්න පුළුවන් ඇතුළට දෙයක් ගන්න. හැබැයි ඒකත් වෛද්‍ය නිර්දේශයක් අවශ්‍යයි. ඒක බියුටිෂන් කෙනෙක්ට කරන්න බෑ. මම කවදාවත් මනේෂ මගේ වෘත්තියෙන් පිට කෙනෙක්ට මං දෙයක් දෙන්නේ නැහැ. මං එතනදී සයිලන්ට් වෙනවා. නැත්තම් මං කියනවා මේකෙදි මට දෙයක් කියන්න බෑ. මේක ඔයා ඩොක්ටර් කෙනෙක්ව හම්බ වෙන්නේ කියලා මම කියන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි අර මේ හැමදේම බියුටිෂන් කෙනෙක්ගෙන් අහලා හැමදේම අපි සෝෂල් මීඩියා ඇතුලේ බලන්න ගියොත් එහෙම අපිට ඇත්තටම වෙන්නේ අතුරු ප්‍රතිඵලයක් විදිහට එක්ක මේ සම්මාශිත කැන්සර් එකක් මොකක් හරි නැත්නම් අභ්‍යන්තරයෙන් ඇතුලෙන් මොකක් හරි විටමින් එකක් වැඩි වෙන්න ඌනතාවයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අපි තෝරගන්න ඕනේ ඇත්තටම.
1: අනිවාර්යයෙන්ම දැන් මේකප් එකක් වුණත් ෆැෂන් එකක් වුණත් අපි අපේ ශරීර අභ්‍යන්තරයට පාවිච්චි කරන ලස්සන වෙන්න පාවිච්චි කරන නිෂ්පාදනයක් වුණත් ඒ දේවල් තෝරා ගැනීමේදී කෙනෙක් කියන්නවෝ පළියට දේවල් තෝරා ගන්නේ නැතුව අපිට පුළුවන් නම් වෛද්‍ය නිර්දේශ මත ගිහිලා මේ දේවල් තෝරා බේරාගෙන පාවිච්චි කරන්න. ඇත්තටම අද වෙනකොට මේ ගොඩක් උග්‍ර වෙලා තියෙන ප්‍රශ්න, ඒක ලස්සන සම්බන්ධයෙන් උග්‍ර වෙලා තියෙන ප්‍රශ්න, වැළඳිලා තියෙන රෝග, මේ දේවල් අපිට අවම කරගන්න පුළුවන් කියන කාරණාව තමයි මේ විදිහට ටකි අපිට පැහැදිලි කරේ. ඉතින් ලස්සන ගැන තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මේ දේවලුත් එක්ක තව දේවල් බොහෝමයක් තියෙනවා. මේ ලස්සන කියන්නේ මේකප් එකක් හෝ ෆැෂන් එකක් විතරක් නෙවෙයි කියන කාරණාව ගැන කතා කරන්න. ඉතින් ඒ සියලුම දේ මේ පැය දෙක පුරාවටම කතා කරන්න සූදානම් වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මතක් කරනවා 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් අපේ TikTok ලයිව් එක පැත්තටෙන්න, සුප්‍රීම් රේඩියෝ TikTok පේජ් එක පැත්තට ගිහිල්ලා ඔයාට පුළුවන් මගේ ලයිව් එකට ජොයින් වෙන්න. එහෙම ජොයින් වුණාම අපි මේ කතා කරන හැම දෙයක්ම ඔයාට ලයිව් අහන්නත් ඔන්න චාන්ස් එක තියෙනවා. එහෙමනම් ඉතින් මේ දේවලුත් එක්ක ලස්සනම ලස්සන සිඳුවකට යන තමයි ලෑස්ති වෙන්න. ටිකට මහගෙන ඉන්න. වෙලාවත් මතක් කරන්න අඟුත 10:29 වෙනකම් තැන් වෙලාව.

0: කරන්න ගුදේ 10යි විනාඩි 33යි.
1: ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා.
2: මගේ නම AG ජයරත්න බණ්ඩා. මගේ ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා තින් ටග්ගල මම ටිකට් හතරක් කරලා යනවා. මම ටිකට් එක දෙමින් බලද්දී දවස් 3කට පස්සම මම ටිකට් එක බැලුවේ. ගමේ ටිකට් කවුන්ටරේකින් පොඩ්ඩක් බලනකොට මට ලස්සෙස්සෙ මුදලා ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල් සාගම්පුල The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
3: අපි කතා කරලා තියෙනවා ඉතින් ලංකාවේ ගොඩාක් අපේ සිටියෙමින් මැකිලා යන නගර ගම් ගැන. ඒ වගේ තවත් ගමක් ගැන තමයි මේ කියන්න හදන්නේ. සබරගම පළාතත් මහනුවර දිස්ත්‍රික්කයේත් මායිමේ පිහිටලා තියෙන දේදුගල ගම්මානයට තමයි අපි යන්නේ අද.
4: දේදුගල.
3: ඒ කාලේ තිබුණු ඉතාමත් ජනප්‍රිය නගරයක් තමයි දේදුගල නගරය කියලා කියන්නේ.
4: ඒ කියන්නේ හරිම කාර්ය බහුල නගරයක්.
3: 1970 වගේ කාලේ වෙනකොට නාගරික ලක්ෂණ හොඳටම තිබිලා තියෙනවා නේ පුහරි. අද ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් වෙලා තියෙන ඉතින් නටබුන් තියෙන නගරයක් තියෙන. හැබැයි තාමත් පවුල් 50ක් විතර ජීවත් වෙනවා මේ ගම්මානේ.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
4: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
5: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
6: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
1: 89.1 89.3
7: සුප්‍රීම් රේඩියෝ.

0: උදේ 10 වෙනාඩි 39යි දැන් වෙලාව. ඉතින් ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් හැඩකාර බදාදා දවස. අද මේ විශේෂ කතා බහක් තමයි මේ පැත්ත යන්නේ. ලස්සන කියන්නේ මේකප් එකක් හෝ ෆැෂන් එකක් විතරක් නෙවෙයි. ඉතින් මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා රූපණ වටහා කේශාලංකරණ ශිල්පිනී තක්ෂිලා සමරක්කොඩි. ඉතින් ටකේ එක තමයි මේ කතා බහ අපි දිගින් දිගටම අරගෙන යන්නේ. දැන් මේ වෙනකොට අපි ගොඩාක් දේවල් දැන් ලස්සන කියන්නේ මොකක්ද, ෆැෂන් කියන්නේ මොකක්ද, මේකප් එකක් කියන්නේ මොකක්ද, මේ දේවල් අපිට ගැළපෙන විදිහට පාවිච්චි කරන්න ඕනේ කොහොමද, එතකොට සුදු වෙන්න පාවිච්චි කරන ක්‍රීම්ස් වගේ දේවල් අපි පාවිච්චි කරන්න ඕනේ මොන මොන නිර්දේශ යටතේද, මෙන්න මේ වගේ ගොඩාක් කරුණු කාරණා මේ වෙනකොට අපි කතා කරලා ඉවරයි. මට තියෙනවා තවත් ප්‍රශ්නයක් අහන්න. දැන් ගොඩාක් දෙනෙක්ට මේ තියෙන තවත් පුංචි ප්‍රශ්නයක් තමයි ටකේ මේ ලස්සනට ඉන්න නම් මේකප් එකක් කරන්න ඕන කියන දේ. මමත් ගොඩක් වෙලාවට අහලා තියෙනවා ලස්සනට ඉන්න නම් පොඩි මේකප් එකක් දාන්න ඕම කියන දේවල් මම අහලා තියෙනවා. ඇත්තටම ලස්සනට ඉන්න නම් මේකප් එකක් කරන්නම ඕනිද? ඇත්තටම මේ ලස්සන සමක් ලබා ගන්න මෙතනදී ඔය මේ සමගෙන වෙන්න ඇතිනේ ගොඩාක් දෙනෙක් කියනවා ඇත්තේ. මේකප් එකකින් අපේ සමයේ තියෙන සමහර අඳුරු ලප වහන්න පුළුවන්. එතකොට ඒ දේවල් අපිට අයින් කරලා පෙන්වන්න පුළුවන්, අපේ ලස්සන ඉස්මතු කරන්න පුළුවන්. මෙන්න මේ කියන කාරණාවත් එක්ක තමයි ටකේ මේ ලස්සනට ඉන්න නම් මේකප් එකක් කරන්න ඕන කියන දේ ගොඩාක් දෙනෙක් කියන්නේ. ඉතින් ඇත්තටම මේ ලස්සන සමක් ලබා ගන්න මේකප් එකක් කරන්න ඕනේද?
1: මෙහෙමයි මනිෂා, ලස්සන සමක් ලබා ගන්න මේකප් එකක් කරන්න ඕනේ නැහැ. හැබැයි හිතන්නකෝ අපේ මූණේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා කියලා. සමහර විට කුරුලෑ දාපු ලප කැලල් වෙන්න පුළුවන්. නැත්තම් දැන් මට වගේ තියෙන ප්‍රශ්නයක් ඇස් වටේ මගේ ගොඩක් ඩාක් වෙනවා. ඉතින් ඒ වගේ තැන්වලදී අපි පොඩ්ඩක් මේකප් එකකින් කවර් කරගෙන තැනකට යන එකෙන් වෙන්නේ අපිට කොන්ෆිඩන්ස් ඇති වෙනවා. මොකද අපිට කිසිම තැනක කොන්ෆිඩන්ට් නැතුව ඉන්න බෑනේ. මට තේරෙනවා එතකොට මාව කැතට පේනවත් දන්නේ නැහැ. මාව අනිත් අය අතර නිකන් මේ ලස්සන නැහැ වගේ දෙයක් දැනෙන්න කලින් දැනනවට වඩා මම කැමති සාමාන්‍යයෙන් පොඩි මේකප් එකක් දාන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලස්සන සමක් තියෙන මේකප් එකක් අවශ්‍ය නැහැ. ලස්සන සමක් ඇති වෙන්න අපිට හොඳ කෑම බීම ගන්න පුළුවන්. හොඳ පළතුරු, හොඳ එළවලු, ප්‍රෝටීන් අධික, හොඳ ප්‍රෝටීන් බහුල ආහාර. එමත් නැත්තම් සාමාන්‍යයෙන් දැන් මිනිස්සු දන්නවද, දැන් ඉස්සර වගේ නෙමෙයි. දැන් ගොඩාක් අය නැචරල් දේවල් වලට කැමති වෙලා තියෙනවා. නේචර් එකේ දේවල් වලට කැමති වෙලා තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් සාමාන්‍යයෙන් හොඳ සමක් ගන්න, හොඳ කෑම වේලක් ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කැරට්, බීට්රූට් වගේ දේවල් අපි කෑමට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් අය දැන් දානවා බියුටි ෂොට් කියලා දේවල් එනවා, හදන විදිය පෙන්නනවා. ඔය TikTok වලින් හරි YouTube වලින් හරි අපිට ඒ දේවල් බලන්න පුළුවන්. බලලා ඒ වගේ දෙයක් හදාගෙන තියාගත්තට පස්සේ අපිට බොන්න පුළුවන්. ඉතින් ඒකෙන් වෙන්නේ අපිට අවශ්‍ය විටමින්ස් ජාති ටික අපේ ඇඟට අරගෙන අනවශ්‍ය දේවල් පිට කරලා අපේ ස්කින් එකේ ග්ලෝ එකක්, අපේ සම පැහැපත් කිරීමක්, එහෙමත් නැත්නම් නිරෝගී කිරීමක්. ලස්සන කියන්නේ සුදු වෙන එකම නෙමෙයි, සම නිරෝගීව තියාගන්න එක තමයි ලස්සන කියලා කියන්නේ. ඉතින් මං හිතනවා කෑම බීම වලින් මේකප් එකකට වඩා ලස්සනක් එළියට ගන්න පුළුවන් කියලා.
0: අනිවාර්යයෙන්ම කෑම බීම වලින් මේකප් එකකට වැඩිය අපේ ලස්සන, හිමත් නැත්නම් අපේ ස්වභාවික සුන්දරත්වය අපිට ඉස්මතු කරගන්න පුළුවන්. ඒ කාරණාව තමයි ටකේ පැහැදිලි කරේ. දැන් මේ ගොඩක් වෙලාවට මේ ටකේ ඔය ස්වභාවික දේවල් වලට අපේ තරුණ පරම්පරාව වෙන්න පුළුවන්, අපේ සමාජයේ මේ මුල් තැනක් දීලා තියෙනවා කියන කාරණාව මතු කරපු නිසාම මට හිතෙනවා තව ප්‍රශ්නයක් අහන්න. ඇත්තටම මේ ස්වභාවික දේවල් පාවිච්චි කළා ගෙදරදී සෞඛ්‍ය සම්පන්නව අපේ සම ලස්සනට තියාගන්න, අපි සම ගැන නම් කතා කරලා අපේ කොණ්ඩේ ලස්සනට තියාගන්න, එතකොට අපේ සුන්දරත්වය වැඩි කරගන්න අපිට මොන වගේ සත්කාරද, මොන වගේ දේවල්ද කරන්න පුළුවන් වෙන, අපි චුට්ටක් ඒකනත් කතා කරමු.
1: හරි, ඒක බෙදෙනවා ගොඩක් විදිවලින්. මොකද අපි හිතමුකෝ දැන් මම කියන දේවල් කරන්න බැහැ ඇඟේ සීනි මට්ටම වැඩි නම්. මම මොන දෙයක වුවත් තමන් දැනගන්න ඕනේ තමන්ට අදාළ දේ කරන්න, තමන්ට ඔබින දේ කරන්න. අදට මම කියන හැමදේම මම හැමතිස්සෙම කියනවනේ, කෙනෙක් කියන පළියට කරන්න එපා. අපිට හරියනවද කියලා බලන්න. දැන් සාමාන්‍යයෙන් අපේ ස්කින් එක හොඳ තත්ත්වයකට ගන්න ගොඩක් අය කරන දෙයක් තමයි අයිස් කියුබ්ස් වල මූණ දානවා උදේට. නැත්නම් අයිස් කියුබ්ස් වලින් මූණ තෙතමනේ එළියට ගන්න, තෙතමනේ රඳා පවත්ව ගන්න කරනවා. ගොඩක් අය දන්නේ නැහැ මූනට මූනටත් තියෙන බ්ලඩ් සර්කල් එක. ඒ කියන්නේ මූනටත් අපිට ලේ ගමනාගමනේ හරියට තිබ්බොත් තමයි මූණ පිරුපුන් බවක් සුන්දරත්වයක් ඉස්මතු කරන්නේ. එතකොට මේ ස්නායු මැරෙනවා. අපේ මේ මූනේ තියෙන පුංචි ස්නායු සමහරට අවුවට වෙන්න පුළුවන්, කුණු දූවිලි වලට වෙන්න පුළුවන්, නැත්නම් වැරදි ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් මේ සියුම් ස්නායු මැරෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට අයිස් කියුබ් එකකින් කරන්නේ ඒ දේවල් පණ ගන්වන එක, නැත්තම් අලුත් කරන එක. අලුත් කියන්නේ ඒ වගේ දේවල් වලින් අපිට පුළුවන් ආපහු මූණේ තියෙන නැවුම් බව, අලුත් බව පරිස්සම් කරගන්න. එතකොට ඇඟ ඇතුළට සාමාන්‍යයෙන් අපි මං ඉස්සල්ලත් කිව්වා විටමින්ස් ජාති ගන්න කලින් අපි අවුරුදු 30-35 යන්න යන්න කියන්නේ ඊට පස්සේ නෙමෙයි, ඊට කලින් අපිට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් කැරට්, බීට්රූට්, එතකොට කොමාරිකා. කොමාරිකා ආල දන්නවා, මැද සාරය ගොඩාක් හොඳයි.
2: මදය
1: ඇඟේ තෙතමනේ රඳා පවත්වන්න ගොඩාක් හොඳයි. ඊට අමතරව අපිට පුළුවන් කොණ්ඩෙ ගත්තොත් එහෙම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි නාන්න වෙලාවක් නැහැ, කොණ්ඩෙ වේල ගන්න වෙලාවක් නැහැ. හැබැයි අපි ඒ වෙලාව පොඩ්ඩක් වෙන් කරගන්න ඕනේ වට. මොකද අපිට අවුරුදු 30-35 යනකොට තියෙන දේ රැක ගන්න ඕනේ අපි. අපිට අලුතෙන් දේවල් ආපහු හම්බ වෙන්නේ නැහැ. මොකද අවුරුදු 20 ගණන් වලදී අපිට තියෙන දේ අපි එතනින් පස්සේ රැක ගන්න එක තමයි අපිට කරන්න තියෙන උපරිම දේ. ඉතින් ඒ වගේ තැනකදී කොණ්ඩේ යනවා නම් සාමාන්‍යයෙන් ගෙදර හින්දුපු තෙල් එකක් ගන්න පුළුවන් නම්, එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් කොණ්ඩේ වැවෙන්න ගොඩක් හොඳයි ලූණු ඉස්ම හොඳයි. එතකොට කොණ්ඩේ කළු බව තියාගන්න හොඳයි. පොල් මිටිකිරි හොඳයි. එතකොට අපිට හෙයා එකේ තියෙනවා නම් නිකන් හිස්සොරි වගේ දේවල් තියෙනවා නම් උළුහාල් වගේ දේවල් තම්බල නාන එක හොඳයි. ඉතින් මම කියන්නේ චුට්ටක් අර දැන් ඉන්න තරුණ පරම්පරාව පරණ දේවල් වලට චුට්ටක් ආපහු කැමති වීගෙන එනවා.
2: අනිවාර්යයෙන්ම
1: මම දැකලා තියෙනවා සමහර අය කියන්නේ භාවනා හිතන් කරනවා.
2: දැන්
1: ටිකක් ඒ පැත්තට නැඹුරු වෙනවා මම දැකලා තියෙනවා. ඉතින් මං හිතනවා දැන් ඉස්සරහට එන ටෙක්නික්ස් වලට වඩා පරණ දේවල් වැළඳ ගන්න එක ඇත්තටම තරුණ පරම්පරාව හොඳයි. මොකද අලුත් දේවල් කියන්නේ තාවකාලිකයි. ඒත් පරණ දේවල් අපිට සදාකාලික හොඳ දෙයක් ලබා දෙනවා කියලා මම විශ්වාස කරනවා.
2: හරි, ඉතින් ඔන්න ඔය වගේ ස්වභාවික ක්‍රමෝපායන් පාවිච්චි කළා අපිට අපේ මේ ස්වභාවිකව ලැබිලා තියෙන අපිට උපන්දාසිට ලැබිලා තියෙන ලස්සන අපිට හරි ලස්සනට පරිස්සම් කරගෙන ඉස්සරහට අරගෙන යන්න පුළුවන් කියන කාරණාව තමයි මේ විදිහට අපි කතා කරේ. ඉතින් දැන් ලස්සන කියන්නේ මේකප් එකක් හෝ ෆැෂන් එකක් නෙවෙයි කියන දේ ගැන තමයි අපි මේ විදිහට කතා බහ කරන්නේ. තව තියෙනවා කතා බහ කරන්න බොහෝ දේවල්. ඉතින් මේ දේවල් ගැන දැනගන්න මම අර කලින් කිව්ව වගේ 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් සුප්‍රීම් රේඩියෝ TikTok page එක පැත්තට ඇවිල්ලා අපේ ලයිව් එක බලන්න. ලයිව් එක බලනකොට අපි මේ පැත්තේ මොනවද කරන්නේ, එතකොට මොන විදිහේ කතා බහක්ද යන්නේ, මේ හැ ඕනම දෙයක් ඔයාට ලයිව් බලද්දත් උන්න chance එක තියෙනවා. එහෙමනම් ඉතින් දෙකටම අහගෙන ඉන්න කියන ඒ මතක් කිරීමත් එක්ක ලස්සනම ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන වෙලාවත් මතක් කරන්නම්. උදේ 10:47 තැන් වෙලාව.

0: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
2: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියා මේ සින්දුවම දානවා නම් ශ්‍රතක් අපිට ගැලපෙන දාන්න හරිද?
0: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.3
1: Supreme Radio
2: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන.

89.1 89.3 Supreme Radio.

0: එකළහය විනාටි හයයි දැන් වෙලාව. අලුත් පැයකින් තමයි ඔන්න මේ විදිහට ආයමත් සරයක් සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් තුරින් ඔබව මුණගැහෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් අපි පළවෙනි පැයේ ඉඳම්ම මේ වෙනකම්ම ලස්සන ගැන තමයි කතා කරේ. මේ ලස්සන ගැන කතා කරනකොට ලස්සන කියන්නේ මේකප් එකක් හෝ ෆැෂන් එකක් විතරක් නෙවෙයි කියන කාරණාව ගැන තමයි දිගින් දිගටම මේ වෙනකම්ම අපි කතා බහ කරේ. ඉතින් මේ ගැන කතා කරන්න අද දවසේදී අපේ මැදිරියට සම්බන්ධ වුණා රූපලා වඩහා කේශ අලංකරණ ශිල්පිනී තක්ෂිලා සමරක්කොඩි. ඉතින් අපේ ටකිත් එක්ක තමයි මේ කතා බහ මේ විදිහට අපි ඉස්සරහට අරගෙන ගියේ. දැන් මේ වෙනකොට ලස්සන කියන්නේ මොකක්ද? එතකොට ලස්සන වෙන්න නම් අපි මොන වගේ දේවල්ද පාවිච්චි කරන්න ඕනේ? එතකොට මේකප් එකක් කියන්නේ මොකක්ද? ෆැෂන් එකක් කියන්නේ මොකක්ද? මේ දේවල් අපිට ගැළපෙන විදිහට තෝර බේර ගන්න ඕනේ කොහොමද? මේ කියන්නව ගොඩාක් දේවල් ගැන කතා බහ කරලා අවසන්. ඉතින් තව ප්‍රශ්නයක් තියෙනවා මට අහන්න. දැන් ගොඩක් වෙලාවලට අකීමේ අපි දකින දෙයක් තමයි මේ දවස්වල මේ සමාජ මාධ්‍යවලත් ලස්සන වෙන්න දේවල් ගොඩාක් වෙලාවට ක්‍රියාත්මක වෙනවා. ලස්සන වෙන්න කියලා දෙන කට්ටිය ඉන්නවා. එතකොට ලස්සන වෙන්න බොහෝ නිෂ්පාදන මාර්ග අලෙවි කරනවා. මේ දේවල් ගැන ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ?
1: ඉස්ලාම කියන්න ඕනේ මනුෂයා, ලස්සන කියන්නේ වෙළඳපොළ නිර්මාණය කරපු දෙයක්. ලස්සන වෙනවා කියන්නේ මොකද? ඇත්තටම කිව්වොත් එහෙම ලස්සන වෙන්න කියලා කොච්චර දේවල් තියෙනවද? ඒ දේවල් හැමදේම මුදලෙන් තමයි ගන්නෙ. මගේ ශේස්ත්‍රයේ වුණත් මම වුණත් කෙනෙක්ව ලස්සන කරන්නේ නැහැ, මට මුදලක් දෙන්නේ නැත්තම්.
0: අනිවාර්යයෙන්.
1: ඉතින් ඒක මුදලට සීමා වෙච්ච දෙයක්. හැබැයි මනීෂ තව දෙයක් දැනගන්න ඕනේ. ගොඩක් අය වෙළඳපොළේ දේවල් විකුණන්නේ ඇත්ත කියලා නෙමෙයි. ඒ කියන්නේ ඇත්තෙන් විකුණන්න බෑ කිසිම දෙයක්. දැන් තියෙනවා මේකප් ෆිල්ටර්ස් තියෙනවා. ෆෝන්ස් ගත්තාම ෆිල්ටර්ස් ගොඩාක් තියෙනවා. ඒතර ඒක එක එක ෆිල්ටර්ස් දාගෙන එක එක දේවල් විකුණනවා. ඒ වගේම තමයි දැන් අපේ TikTok live එකේදී කිව්වා ටොෆි එකක් ගැන. මම කිසිම ප්‍රොඩක්ට් එකක් බාල කරන්නවත් උඩින් තියන්නවත් නැහැ. හැබැයි හැම දෙයකම දැන් හිතන්නකෝ, මහත කෙනෙක්ව දාලා අවුරුද්දක් දෙකක් හරි මාසයක් දෙකක් හරි තියලා ප්‍රෝග්‍රෑම් කරලා ඉවර වෙලා කියන්නේ නැහනේ මේකේ නා කෙට්ටුනේ මේකෙන් කියලා.
0: අනිවාර්යයෙන්ම.
1: ඒක කවදාවත් කරන්නේ නැති දෙයක්. හැබැයි කෙට්ටු කෙනෙක් අරගෙන ඉවරලා කියනවා මෙයාගේ ඇඟ හැඩ වෙලා තියෙන්නේ, මෙයාගේ ඇඟ ලස්සන වෙලා තියෙන්නේ මේ හේතුව නිසා. එමෙන්න නැත්නම් සුදු කෙනෙක්ව දාලා ඉවර වෙලා කියනවා, නැත්නම් ෆිල්ටර් එකක් දාලා ඉවරලා කියනවා මම සුදු වෙලා ඉන්නේ මේක කරලා කියලා. ඉතින් අපි හැමෝම දැනගන්න ඕන දෙයක් තමයි ඇත්තෙන් කිසිම දෙයක් විකුණන්නේ නැහැ සහ විකිණෙන්නේ නැහැ. ඒක නිසා ගොඩක් දේවල් Tamanට වැළඳගනිද්දී ඒක ඇත්ත බලන්න. දැන් ගොඩක් මේ දැන් අය මෝඩ නැහැ. ඇත්තටම ගොඩක් දේවල් සර්ච් කරලා බලන්න පුළුවන්
0: අපිට. බුද්ධිමත් ජනතාව.
1: ඕ දැන් ඉන්නේ හරිම බුද්ධිමත්. දැන් අපේ මම අවුරුදු 18 19ට වඩා දැන් ළමයි හරි এডুকেටඩ්. මේක මොකක්ද කියලා බලනවා. දැන් ෆොටෝ එකක් අරගෙන අපිට එන්ටර් කරන්න විතරයි තියෙන්නේ. ඒකේ ඔක්කොම ඩීටේල්ස් A to Z දෙනවා. ඉතින් හැබැයි එහෙම නැති සමාජිකුත් ඉන්නවා මනිෂා. අරක අරය නිසා, මෙයා නිසා, මෙයා අඳින නිසා, මෙයා මේ අර සාරිය ඇඳ කියන නිසා තාමත් ඉන්නවා මනිෂා. ඒ වගේ සමාජයක් තාමත් ඒ වගේ, يعني මම ඇත්තටම කියන්නේ අනුංග දෙයක් වලඳ ගන්නවා කියන්නේ ඒක තමගේ නූගත්කම.
0: ඒ
1: කියන්නේ ඒක හරියට ස්ටඩි කරලා නැහැ. ඉතින් මම කියන්නේ මේකප් ෆිල්ටර්ස් වලට, එහෙමත් නැත්නම් ෆොටෝ එඩිට් එකකට, එහෙමත් නැත්නම් මේ කෙට්ටු කෙනෙක්ව පෙන්නලා මේක මම මේක නිසා තමයි කෙට්ටුනේ කියන පළියට තමන් කිසිම දෙයක් වළඳ ගන්න එපා. මොකද ඒකෙන් හානිය වෙන්නේ තමන්ටමයි.
0: දැන් මේ ඔය කාරණාවත් එක්කම මේටකේ මට හිතෙනවා තව පුංචි ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා. දැන් ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නවලින් ඒ කියන්නේ නොයෙකුත් සමාජ මාධ්‍යයේ තියෙන ක්‍රීම්ස් වර්ග වෙන්න පුළුවන්, විටමින්ස් වර්ග වෙන්න පුළුවන්, මේ දේවල් පාවිච්චි කළා. දැන් අපි ඔබම උදාහරණයකට ගමු. ඔබ ගාවට ක්ලයන්ට් කෙනෙක් ආවට පස්සේ එතනින් එහාට මොන වගේ දේවල් සම්බන්ධයෙන්ද ඔහු දැනුවත් කරන්නේ, හෝ ඇයව දැනුවත් කරන්නේ?
1: ඒ ප්‍රශ්නේ අපිට මෙහෙම ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ට කෙනෙක් දෙයක්, ඔයා කියන්නේ ඇලර්ජික් වෙලා ඒ වගේ දෙයක්ද? හරි. මම ඉස්සල්ලාම බලනවා මනීෂා මේකේ, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මගේ ශේස්ත්‍රයේ මට මනීෂට දෙයක් කරනවා නම් මට පුළුවන් මනීෂා ඔයාට හෙට ඒ දේ අතුරු ප්‍රතිඵලයක් විදිහට මට ඒ දේ ඔයාට කරන්නත් පුළුවන්. මාසයක් ගිහිල්ලා ඉවර වෙලා ඔයාට ඒක අතුරු ප්‍රතිඵලයක් විදිහට මට දෙන්නත් පුළුවන්. ඒක ශේස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයෙක් දැන ඒක තියෙන දෙයක්. අපි කිසිම කෙනෙක්ව, ක්ලයින්ට් කෙනෙක්ව අපි හතුරෙක් විදිහට ගන්න නැහැ. ඒ කෙනාගෙන් තමයි අපි යැපෙන්නේ. ඒ කෙනා දෙන රුපියලකින් හරි තමයි අපි යැපෙන්නේ. අපි හැම දෙයක් කරන්නේ නැහැ. හැබැයි අපේ ආතනොත් වෙන මිස්ටේක් වලින් අද නෙමෙයි. සතියක් දෙකක් ගිහලා සමහර විට කොණ්ඩෙ හැලි හැලි යනවා වෙන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මනුෂ්‍ය ඉස්සල්ලාම අපි ගාවට ආවට පස්සේ ක්ලයින්ට් කෙනෙක් ඒ ක්ලයින්ට්ගේ පසුබිම අපි හඳුන ගන්න ඕනේ. ඒ ක්ලයින්ට් සාමාන්‍ය මේ මේ සැලරි එකක් ගන්න කෙනෙක් නම් අපිට බෑනේ මනුෂ්‍ය ලොකු ප්‍රොඩක්ට් එකක් එයාට හඳුන්වලා දීලා ඔයා මේක ගන්න. මේක කරොත් ඔයාට හොඳයි. මේක ගෑවොත් ඔයාගේ මූණට හොඳයි. මේක ගෑවොත් ඔයාගේ කොණ්ඩෙට හොඳයි කියන්න අපිට බෑ. ඉස්සල්ලාම අපි පොඩි පොඩි පොඩි වෙලාවක් අරගෙන ඒ කෙනාව අපි ඇනලයිස් කරලා බලන්න ඕනේ. මේ කෙනා මොන පසුබිමකද ඉන්නේ. සමහරට එයාට ෆේෂල් එකක් හෙයා කට් එකක් කරගන්න බෑ. සමහරට එදිනදා වේල සම්පූර්ණ කරගන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්
2: අනිවාර්යයෙන්.
1: ඉතින් ඒ කෙනාගේ තත්ත්වය බලලා ඕනේ මනේෂ බියුටිෂන් කෙනෙක් විදියට තව කෙනෙක්ට අපි දෙයක් ලබා දෙන්න. එතකොට ඉස්සලාම අපි ඒක ඉවරුණාට පස්සේ හිතන්නකෝ හරි එයාට ප්‍රශ්නයක් නැහැ. මේ එයාට සල්ලි ප්‍රශ්නෙකුත් නැහැ. එයාට වෙලාව ප්‍රශ්නෙකුත් නැහැ. අපි හිතමුකෝ හැම කෙනෙක් කියලා. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඒ කෙනාගේ ස්කින් එකේ ටයිප් එක බලන්න ඕනේ. හැයා එකේ ටයිප් එක බලන්න ඕනේ. එතකොට එයාගේ අනිවාර්යෙන්ම ජොබ් එක බලන්න ඕනේ. මොකද ජොබ් එකේ හැටියට එයාට කරන්න පුළුවන් රූටින් එකක් අපි දෙන්න ඕනේ. එහෙමත් නැත්නම් එයාට මොකක් හරි ඇලර්ජි වෙලා තියෙනවා නම් සමහර විට මනේෂ අපි ඇක්නීස් කියන දේවල් අද ප්‍රොඩක්ට් එකක් ගාලා හෙට ඇක්නීස් හැදෙන්නේ නැහැ. ඒක හැදෙන්න සාමාන්‍යයෙන් මාස 3ක් හතරක් වගේ කාලයක් වෙනවා. එතන සමහර වෙලාවට තියෙන සප්ලිමන්ට් මං කියවා විටමින්ස් ಜಾති හිතන්න බයෝටින් ಜಾතියක් හරි නැත්නම් කොලජන් ಜಾතියක් හරි අද බෙව්වා කියලා ඒකේ අතුරු ප්‍රතිඵලය හෙට එන්නේ නැහැ. ඒ කියන්නේ මාස 3කින් 4කින් පස්සේ. එතන මම දැනගන්න ඕනේ, ඒ කියන්නේ මගේ වෘත්තියේ හැටියට මම ප්‍රවීණෙක් වෙලා ඉන්න ඕනේ මනේෂ මේකේන ඇයි මේ දේ වෙන්නේ. මම සමහර වෙලාවට ක්ලයන්ව කරන ගමන් මනේෂ මට එන ප්‍රශ්න මං අහනවා. අනිවාර්යයෙන්ම එකක් හරි හරි. ඒ කියන්නේ ඒක නා දන්නේ නැහැ මේ හේතුව නිසා තමයි මේක උනේ කියලා දන්නේ නැහැ. හැබැයි අපේ අතේ තමයි තියෙන්නේ ඇයි ඒක උනේ කියන එක ප්‍රශ්න කර කර අහන්නේ. මේම දෙයක් වුණාද? මේම දෙයක් කරාද? මේ ප්‍රොඩක්ට් එක වා ගෑවද? ඒ කියන්නේ මේ වගේ ප්‍රොඩක්ට් එකක් වා පාවිච්චි කරාද? සමහර විට කියනවා මම අදෙයිය නම් ගෑවෙ නැහැ. හැබැයි මාස 3-4කට විතර කලින් ගෑවා. එයා දන්නේ නැහැ මේ මාස 3-4කට කලින් කරපු දේ තමයි අද ප්‍රතිඵලයෙන් මේ ලැබිලා තියෙන්නේ යට කියලා. ඒ වගේම තමයි හොඳ දේවලුත් අද ඔයා හොඳ දෙයක් කෑවොත් බිව්වොත් හොඳ දෙයක් ඇඟට ගත්තොත් ඒකෙත් අතුරු ප්‍රතිඵලය එන්නේ පස්සට. අද ඔයා කැරට් ගෙඩියක් කෑවා කියලා සුදු වෙන්නේ නැහැ. හැබැයි ඒක ඔයා දීර්ඝව කරාට පස්සේ ඒකේ ප්‍රතිඵලය එන්නේ පස්සට. ඉතින් ගොඩක් කලාවට බියුටිෂන් කෙනෙක්ටත් මම කියන්නේ තමන්ගේ වෘත්තිය විතරක් ඉන්න වෛද්‍යවරයෙක් වෙන්න යන්න එපා. ගොඩාක් ලංකාවේ දැන් තියෙන දෙයක් තමයි මනේෂා එක එක සර්ජරිස් වලට යනවා. හැබැයි මනේෂා ඔයා හිතන්න මට ඇත්තටම හරිම කනගාටුයි. තමන්ගේ වෘත්තියෙන් එළියට අපි ඉගෙන ගන්න ඕනේ තමයි. මමත් තාම ඉගෙන ගන්න කෙනෙක්. හැබැයි මනේෂා ඩොක්ටර් කෙනෙක් සහ රූපලාවන්‍ය කෙනෙක් යන දෙක. ඒක ගොඩක් අය පටලගෙන ඔය දෙක ෆෘට් සලඩ්ස් වගේ දැන් ගොඩක් අය බලන්න සැලොන්සල කරනවා, ගොඩක් සර්ජරිස් කරනවා. හැබැයි ඒව හොඳ තත්ත්වයේ තියෙනවද කියලා කවුරුත් බලන්නේ නැහැ. එතකොට ඒ කෙනා ක්වොලිෆයිඩ්ද කියලා කෙනෙක් බලන්නේ නැහැ. කියන්නේ හමක් ඇතුළට දෙයක් සිලිකන් එකක් හරි මොකක් හෝ හරි දෙයක් ඇතුල් කරාට පස්සේ අද මම මනේෂට කියනවා මනේෂ ඔයාට මේ දේ වැඩි කර ගන්න ඕනේ නම් ඔයා සිලිකන් එකක් පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැහැ කියලා මම ඔයාට කියනවා. හැබැයි මනේෂ දන්නවද ඒක කොච්චර කාලයක් තියෙනවද? හැබැයි කොච්චර කාලෙකින් එක නරක් වෙනවද? කොච්චර කාලෙකින් ආපහු ඒක රීෆිල් එකක් කරන්න ඕනේද? මොකද ඒක අයින් කරලා ආපහු අපි රීෆිල් එකක් කරන්න ඕනේ. ඒ කිසිම දැන උගත් කමකින් තොරව දේවල් මිනිස්සු පටන් අරගෙන දේවල් මිනිස්සු කරන්න හිතලා දේවල් කරගෙන යනවා. ඒ පැත්තෙන් විකෘති වෙච්ච ගොඩාක් දේවල් මම දැකලා තියෙනවා. ඒක නිසා මම හරිම ආදරෙන් මගේ වෘත්තියට හරි ආදරේ කෙනෙක් මම හරි ආදරෙන් ඉල්ලනවා තමන්ගේ වෘත්තිය විතරක් නියැලෙන්න. සර්ජරිස් කරන්න ඩොක්ටර්ස්ල වෙනම ඉන්නවා. ඒගොල්ලන් ඒ ගැන ඉගෙනගෙන වෙන රටකට ගිහිල්ලා ලංකාවේ කිසිම දැනක් නැහැ ඉගෙන ගන්න. ලංකාවේ සීරෝ. කෙනෙක් කියනවා නම් මම මේ දේ උගන්වනවා කියලා මම පිළිගන්නේ නැහැ මේ මනේෂ. මොකද මම ඉගෙන ගන්න යනකොට මම බලන දෙයක් තමයි මට උගන්වන කෙනා මට වඩා දෙයක් දැනගන්න ඕනේ. අනිවාර්යයෙන්ම නැත්තම් මට ඒ කෙනාගේ ඉගෙන ගන්න දෙයක් නැහැනේ. ඒක නිසා හැමතිස්සෙම බලන්න තමන්ට දෙයක් කරගන්නකොට බලන්න මේ ප්‍රොඩක්ට් එක හොඳයිද? මම මේ ප්‍රොඩක්ට් එකට වැලියු එකක් මිලක් මම ගෙවනවා නම් මේ ප්‍රොඩක්ට් එක මට හොඳයිද? මොකක්ද ඔයා මට මේකෙන් ඔයා දෙනවද ගැරන්ට් වෙනවද දැන් ඔයා හිතන්නක මම මොකක් හරි ටැබ්ලට් එකක් හරි මොකක් හරි ගන්නවා හිතන්න සුදු වෙන්න හරි නාය ඇදයි හරි මොකක් හරි ගන්නවා එතන මම රුපියල් 10ක් හරි වියදම් කරනවා නම් මගේ මම මට පණ තියෙන්න ඕනේ මේකට ඔයා මොකද්ද දෙන ගැරන්ට් එක කියලා අහන්න පණ තියෙන්න ඕනේ ඉතින් එහෙම නැති කෙනෙක්ගෙන් කිසිම දෙයක් කරගන්න එපා අනිත් එක තමයි ලංකාවේ දැන් තියෙන තත්ත්වය අනුව මනීෂා හොඳ දේවල් ලංකාවට එන්නේ නැහැ මැෂින් එකක් වුණත් දැන් අපිට අලුතෙන් ඇවිල්ලා තියෙනවා හයිඩ්‍රෝෆේෂල් කියලා තියෙනවා ෆැට් බර්න් කරන මැෂින්ස් ඇවිල්ලා තියෙනවා ඒ වගේ ගොඩක් දේවල් ඇවිල්ලා තියෙනවා මනීෂා දන්නවද චයිනාවල පාවිච්චි කරපු මැෂින්ස් තමයි ලංකාවට එන්නේ එතකොට හරි ප්‍රතිඵලය නෙමෙයි අපිට එළියට දෙන්නේ එතකොට අපි කරන ට්‍රීට්මන්ට් එක හරි ගිය නැත්නම් ඒක අතුරු ප්‍රතිඵලයක් විදිහට අපිට ඒක පස්සේ බලපාන්න පුළුවන් ඒක නිසා හරිම පරිස්සමෙන් හරිම ආදරෙන් කියන්නේ Tamante දෙයක් ඇඟට කරනවා නම් ඇඟ ඇතුළට දෙයක් කරනවා නම් ඒ දේ හොඳට ඇනලයිස් කරලා බලන්න අඩුම තරමේ එක්ස්පයර් ඩේට් එකක් තියෙන දෙයක් පාවිච්චි කරන්න
2: හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ලස්සන වෙන්න අපි ගන්න නිෂ්පාදනය එහෙමත් නැත්නම් මේ වෙනකොට සමාජ මාධ්‍ය ඇතුලේ නිෂ්පාදනය වෙන එහෙමත් නැත්නම් අලෙවි වෙන නිෂ්පාදන පාවිච්චිය සම්බන්ධයෙන් අපි කතා කරේ ඉතින් මේ ඕනම දෙයක් පාවිච්චි කරනකොට හරි ප්‍රමිතියක් තියනවාද එහෙමත් නැත්නම් මේක කල්ලිකුත් වීමේ දිනයක් තියනවාද කවුද මේකට ගැරන්ට් කරන්නේ මේ ඕනම දෙයක් ගැන හරිම සැලකිල්ලෙන් තමයි අපි ඕනම දෙයක් පාවිච්චි කරන්නේ මොකද මේ ඕනම දෙයක් අපි පාවිච්චි කරන්නේ අපේ ස්වභාවික ලස්සන තම වර්ධනය කරගන්න කියන කාරණාව නිසා ඉතින් මේ වගේ ගොඩාක් දේවල් කතා කරන්න සූදානම් ඉන්නවා දිගටම ඔය විදිහට 89.1 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියන මතක් කිරීමත් එක්ක ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්න වෙලාවත් මතක් කරන්නම් 11:17 දැන් වෙලාව

0: පහද ඉලෙක්ට්‍රික් බයික් එකද?
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
6: එම මෙහෙම
7: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
8: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
5: ඈ හැබෑවට
1: සතියේ දවස් පහේම දහවල් දෙකට
9: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා The Welcome Show.
10: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන
11: අපි කතා කරලා තියෙනවා ඉතින් ලංකාවේ ගොඩාක් අපේ සිටියෙමින් මැකිලා යන නගර ගම් ගැන. ඒ වගේ තවත් ගමක් ගැන තමයි මේ කියන්න හදන්නේ. සබරගමු පළාතත් මහනුවර දිස්ත්‍රික්කයේත් මායිමේ පිහිටලා තියෙන දේදුගල ගම්මානට තමයි අපි යන්නේ අද.
12: දේදුගල.
11: ඒ කාලේ තිබුණු ඉතාමත් ජනප්‍රිය නගරයක් තමයි දේදුගල නගරය කියලා කියන්නේ.
12: ඒ කියන්නේ හරිම කාර්යබහුල නගරයක්.
11: 1970 වගේ කාලේ වෙනකොට නාගරික ලක්ෂණ හොඳටම තිබිලා තියෙනවා නේ බුහරි. අද ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් වෙලා තියෙන ඉතින් නටබුන් තියෙන නගරයක් තියෙන. හැබැයි තාමත් පවුල් 50ක් විතර ජීවත් වෙනවා මේ ගම්මානේ.
10: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
9: The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: උදේ 11 විනාඩි 28යි දැන් වෙලාව. ඉතින් ලස්සන කතාබහක් එක්ක තමයි ඔන්න අද දවසේදී සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් මේ විදිහට ගලාගෙන ඉස්සරහට යන්නේ. ලස්සන කියන්නේ මේකප් එකක් හෝ ෆැෂන් එකක් විතරක් නෙවෙයි. මේ ගැන තමයි අද දවසේදී අපි කතාබහ කරන්නේ. ඉතින් මේ ගැන කතා කරන අපිත් එක්ක සම්බන්ධ වෙනවා රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පිනී තක්ෂිලා සමරක්කොඩියත් එක්ක තමයි මේ විදිහට දැන් පැය දෙකක් පුරාවටම මේ කතාබහ මේ විදිහට ඉස්සරහට අරගෙන යන්නේ. දැන් අපි ගොඩාක් දේවල් මේ වෙනකොට කතාබහ කරලා අවසන්. ඉතින් මට හිතෙනවා මේ වගේ ප්‍රශ්නකුත් අනිවාර්යයෙන්ම ටකි අහන්න ඕනේ කියලා. ගොඩාක් වෙලාවට අපි ওই ලස්සන ගැන කතා බහ කරනකොට, එතකොට ෆැෂන් ගැන කතා බහ කරනකොට සමහර අයගේ පෙනුම අපි විනිශ්චය කරනවනේ, එහෙමත් නැත්නම් ජජ් කරනවනේ. ඇතර මේ කෙනෙකුගේ පෙනුම සහ ෆැෂන් එක ගැන විනිශ්චය කිරීම කොයි තරම්නම් දුරට සුදුසුද? ඒ වගේම තමයි එතෙන්ට මම තව ප්‍රශ්නයක් අහන්න ඕනේ. මේ තමන් ගැන අඩුතක් සිරුවෙන් ඉන්නවනේ. දැන් ඇත්තටම ටකි මම නම් හිතන විදිහට පෞද්ගලිකව මේක මගේ මතය. ඒ විදිහට කෙනෙක්ව විනිශ්චය කරන්නේ, කෙනෙක්ගේ අඩුපාඩු විනිශ්චය කරන්නේ තමන් ගැන මොකක් හරි පොඩි අඩුතක් සිරුවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ කෙනෙක්ට ෆැෂන් කරන්න ඕනේ කොහොමද කියලා අපි චුට්ටක් පැහැදිලි කරලා දෙමු.
1: හරි. කලින් කිව්වා වගේම ෆැෂන් කියන දේ අපි තෝරගන්න ඕනේ තැනට සුදුසු විදිහට. එහෙම නැතුව හිතන්නකෝ කෙනෙක්ට ෆැෂන් එකක් කරන්න, මේකප් එකක් දාන්න හොඳ මානසික මට්ටමක් තියෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අයියෝ එයා කැතයි, එයා අද ලස්සන නෑ කියලා මිනිසුන්ව, يعني මං කියන්නේ ඒක නිකන් පහත් කරලා කතා කරනවා වගේ වෙන්නත් පුළුවන්. ඒක ඇට දැනෙන විදිය. හැබැයි තමන් කෙනෙක්ට ලස්සනයි කියනවා වගේම තමන් තව කෙනෙක්ට කැතයි, මේක හරි නෑ, මේක අපෝ මේක ඔයා ගත්තේ කොහෙන්ද, මේක බාලයකක් මොකක් හරි ඒ වගේ දෙයක් කියනකොට චුට්ටක් දෙපාරක් හිතන්නේ ඒ කෙනාගේ ඇතුළාන්තයෙන් ඒ කෙනා ඉන්නේ මොන වගේ තැනකද. ඒ කෙනාට සමහර විට මානසික ආතතියක් වෙන්න පුළුවන්. මොකද මානසික ආතතියක් තියෙන කෙනෙක්ට කොණ්ඩ යනවා. ඊට පස්සේ හැම නිරෝගී නෑ. මොකද හරිම නිකන් කම්මැලි ගතියක් වගේ පේනවා. එතකොට තව තියෙනවා සමහර ලාවට ඇතුළාන්තයෙන් ලෙඩ රෝග තියෙන අයට. සමහර අය මනේෂා තමන්ට ලෙඩක් තියෙනවා කියලා කියන්නේ නෑනේ. හෝමෝන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, තයිරොයිඩ් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. විවිධ ලෙඩ තියෙනවා, විවිධ විදිහට එළියට බලපාන. එතකොට සමහර අය හොඳට වතුර බොන්නේ නැති නිසා සම වේලෙනවා. ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා. තවත් සමහර තියෙනවා ගර්භණී සමයකින් පස්සේ ගොඩක් අයට බෙල්ල වටේ කළු වීම, එමත් නැත්නම් ඉන්නෝ වගේ දානවල සමහර අයට. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා. ඉතින් අර තව කෙනෙක්ට අයියෝ ඔයාගේ මූණේ හැටි බලන්නකෝ, අයියෝ ඔයාගේ ඇඳුමේ හැටි බලන්නකෝ, අයියෝ ඔයා මොනවද ඔය දාගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා වගේ දෙයක් කියන්න කලින් දෙපාරක් හිතන්න කෙනෙක්ගේ මානසික මට්ටම කොතනද තියෙන්නේ කියලා. ඒ වගේම තමයි අඩු තක්සේරුවන් තමන් ගැන හිතන එක. ඉස්සෙල්ලාම හිතන්න අපි හැමෝම ලස්සනයි මනේෂා. හොඳම උදාහරණය මං කියන්නද, අපේ කවුරුත් අම්මා කෙනෙක් කියනවද මගේ දරුවා කැතයි කියලා?
0: අනිවාර්යයෙන්ම.
1: ඒ වගේම දරුවෙක් කියනවද අම්මා ඇඳන් ඉන්න ඇඳුම කිලුටු ගඳ ඇති සමහර විට, උයලා ඉඳුල් ගඳ ඇති සමහර විට, රෙදි හොදන ගමන් මොනවම හරි අම්මා කෙනෙක් කියන්නේ ඒකනේ. කවදාවත් දරුවෙක් කියනවද මගේ අම්මා කැතයි කියලා? නැහැනේ. තමන්ට ඉපදුනාට පස්සේ තියෙන ලස්සනක්, මම කියන්නේ ඉපදෙනකොට දේවල් නැති වෙලා අඩුපාඩු වෙලා ඉපදෙන අය ගැන නෙමෙයි මං කරුණාවෙන් සලකන්නේ, එහෙම නෙමෙයි මං කියන්නේ. සාමාන්‍යයෙන් කෙනෙක්ව අපිට එළියට ආවට පස්සේ අපිට තියෙන හොඳ ලස්සනක් තියෙනවා. අපි කරන්න ඕනේ ඒක ඔප්නං වෙන එක. නැතුව ඒකට තව ඇඩිෂනල් දේවල් ඇඩ් කරලා ඉවල කැත වෙන එක නෙමෙයි. එතකොට ලස්සන කියන දේ මනින්න ඇඳුමකින්වත් නැත්තම් කෙනෙක් ඇඳලා දාගෙන ඉන්න මේකප් එකකින්වත් හෙයා ස්ටයිල් එකකින්වත් නෙමෙයි. මනේෂා හිතන්න අපි පාටි එකක් ගමුකෝ. ඒ දෙක ඒ පාටියකට දෙන්නෙක් එනවා. ඒ කෙනෙක් එනවා ලස්සන මේකප් එකක් දාලා, ලස්සන හෙයා ස්ටයිල් එකක් දාලා, ලස්සන ඇඳුමක් ඇඳලා එනවා. එයා හැබැයි කාත් එක්කවත් කතා කරන්නේ නැහැ, කාත් එක්කවත් හිනා වෙන්නේ නැහැ, කාත් එක්කවත් සුහද නැහැ. හැබැයි අනිත් කෙනා සාමාන්‍ය විදියට ඇඳගෙන එනවා. සාමාන්‍ය ලස්සනට හිනාවක් තියෙනවා, ඒ කෙනාගේ පිරිපුන් බවක් තියෙනවා, හැමෝමත් එක්ක හරි සුහදව ආදරෙන් කරුණාවෙන් ඉන්නවා. මනීෂට මාස දෙක තුනක් ගියාට පස්සේ මතක හිටින්නේ කාවද?
0: දෙවෙනි කෙනාව.
1: ඉතින් අපි අනිවාර්යෙන්ම එළියෙන් වහගන්න දෙයකට වඩා ඇතුළතින් පිරිසිදු වෙන්න ඕනේ, ඇතුළතින් ලස්සන වෙන්න ඕනේ. එතකොට තමයි මිනිස්සෙගේ හිතේ ලස්සනක් කියන දෙයක් මැවෙන්නේ. අනේ එතනින් තමයි අපි කවදාවත් අම්ම කෙනෙක්ට කැතයි කියන්නේ
0: අනිවාර්යයෙන්ම. හරි, ඉතින් ඔය විදිහට තමයි ඒ ගැනත් අපි කතා කරේ. දැන් ගොඩක් වෙලාවට කෙනාගෙන් කෙනාට තියෙන ප්‍රශ්නයක් ගැන තමයි අපි ඔය කතා කරේ. කෙනෙක්ට මාව ලස්සනට පේන්න පුළුවන්, කෙනෙක්ට මාව කැතට පේන්න පුළුවන්. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. හැබැයි ඒ හැමෝටම ස්වභාවිකෙන් හැම වෙලා තියෙන ලස්සනක් තියෙනවා. ඉතින් ඒ ලස්සන ඔප්නන්වා ගැනීම තමයි අපි කරන්න ඕනේ. කවවත් විනිශ්චය කරන්නවත්, කවවත් විවේචනය නොකර ඒ ලස්සන අපි කොහොමද වැඩි දියුණු කරගන්නේ කියන කාරණාව ගැන අවබෝධයෙන් ඒ ගැන දැනගෙන හරියට කරන එක තමයි අපිට කරන්න තියෙන එකම දේ. ඉතින් ඒ ගැන කතා කරා වගේම තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ටක්. ඒ ගැන අනිවාර්යයෙන්ම කතා කරන්නම ඕනේ. දැන් ගොඩක් වෙලාවට බියුටි කෙයා කියන්නේ මේකප් එකක් විතරක් කියලා සමහර කට්ටිය හිතනවා. බියුටි කෙයා එකක් කියලා කියන්නේ මේක මේකප් එකක් විතරයි, මේකප් එකකින් තමයි මේක මේ කරගන්න පුළුවන් කියලා ගොඩක් වෙලාවට කට්ටිය හිතනවා. හැබැයි මේ බියුටි කෙයා සහ සෙල්ෆ් කෙයා අතර තියෙන වෙනස්කම් දෙක අපි අඳුර ගන්න ඕනේ කොහොමද? මේ දෙක වෙනස් වෙන්න ඕනේ කොහොමද? අපි මේ දෙකට කරන්න ඕන ට්‍රීට්මන්ට් වෙනස් වෙන්න ඕනේ කොහොමද? අපි චුට්ටක් ඒකනත් කතා කරමු.
1: හරි. අද මාතෘකාව ලස්සන කියන්නේ මේකප් එකක් ෆැෂන් එකක්ම නෙමෙයිනේ. ඇත්ත. මොකද මේකප් එකක් කියන දේ මනේෂා අපි වොෂ් කරාට පස්සේ එතනින් එළියට යනවා. ෆැෂන් එකක් කියන්නේ ට්‍රෙන්ඩ් එකක්. ට්‍රෙන්ඩ් එක ඉවරුණාට පස්සේ කල්ලි කුත්තුනාට පස්සේ ඒක අපව ෆැෂන් එකක් වෙන්නේ නැහැ. හැබැයි බියුටි කෙයා එකක් නැත්තම් බියුටි අපි කියන්නේ බියුටි රූටින් එකක් කියන්නේ වෙනස්. ඒකට ඔය ෆැෂන් කියන දේවත් මේකප් කියන දේවත් අදාළ වෙන්නේ නැහැ. මොකද බියුටි රූටින් එකක් කියන්නේ පිරිසුදුකම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ, නිරෝගීකම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද පිරිසුදුකමයි නිරෝගීකමයි නැත්තම් අපි කොච්චර දේවල් එළියෙන් කරත් වැඩක් නැහැ. අපි රෑ නිින්දෙදී ඒකෙන් පෝෂණයක් නැත්තම්. එතකොට අපි සාමාන්‍යයෙන් බියුටි රූටින් එකකදී අනිවාර්යයෙන්ම හොඳ ෆේස් වොෂ් එකක් යූස් කරන්න පුළුවන්. නැත්තම් තෙල් සහිත සමක් නම් ගොඩක් තියෙන, නැත්නම් කුණු දූවිලි වගේ අවුවට වගේ ගොඩක් යනවා නම් ක්ලෙන්සර් එකක් යූස් කරන්න පුළුවන් දවසකට දෙපාරක්. මොයිස්චරයිස් එකක් අනිවාර්යයෙන්ම ඕනේ අපේ වගේ රටකට. මොකද ගොඩක් ඇඟ ස්කින් එක වේලෙන්න ගන්නවා. වේලුණු සමකට ඒ වගේ දෙයක් වගේම කුරුලෑ තියෙන තෙත සහිත සමකටත් තියෙනවා. ඉස්සලාම තමන්ගේ ස්කින් ටයිප් එක අපි අඳුන ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම අපිට පුළුවන් සාමාන්‍යයෙන් හොඳ ෆේස් පැක් එකක් වගේ ගෙදරදි හදාගෙන දාන්න. නැත්නම් ෆේස් පැක් જાති නම් වෙළඳ පොලේ ඕන තරම් ගන්න තියෙනවා. ඒක පෝෂණයක් දෙන දෙයක්. ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. බියුටි රූටින් එකක් කියන්නේ ඒක. නැතුව මේ හැමදාම උදේට මේකප් එකක් දාගෙන ගිහලා හවසට වොෂ් කරන එක නෙමෙයි බියුටි රූටින් එකක් කියන්නේ. ඒතර සෙල්ෆ් කෙයා කියන එක වෙනස්. සෙල්ෆ් කෙයා කියන එක ඔය මුකුත් නෙමෙයි. සෙල්ෆ් කෙයා එකක් කියන්නේ තමන්ට තමන් ආදරය කරන්න ඕනේ. ඉස්සලාම තමන්ට තමන්ගේ කොන්ෆිඩන්ට් තියෙන්න ඕනේ තැනකට හිට ගන්න. මොකද ඒ කන්ෆිඩන්ට් එක ඇති වෙන්නේ දැන් හිතන්නකෝ තරබාරු කෙනෙක් නම් කොච්චර දේවල් කරත් තමන් ව්‍යායාම කරන්නේ නැත්තම් තමන් හරියට කෑම පාලනයක් නැත්තම් තියෙන හැමදේම කනවා නම් වැඩක් තියනවද? නැහැනේ. ඉතින් අපි කියන්නේ මේ සෙල්ෆ් කෙයා කියන එක එතනදී තමයි බලපාන්නේ. පුළුවන් නම් සතියකට දෙපාරක් දවස් දෙකක් තුනක් ගිහිල්ලා ව්‍යායාම ටිකක් කරන්න. කෑම වලට හොඳ තමන්ට පෝෂ පදාර්ථ වැඩි කෑම ජාති එකතු කරගන්න. මස් මාළු වගේ ජාති වැඩි කරලා අපි කන පිටි සීනි තෙල් වගේ දේවල් අඩු කරන්න. ඉතින් ඒක තමයි සෙල්ෆ් කෙයා කියලා කියන්නේ. ඉතින් බියුටි කෙයා කියන්නේ අපි පිටින් අපේ සමට පෝෂණයක් ලබා දෙන දෙයක් වගේම සෙල්ෆ් කෙයා එකක් කියන්නේ අපේ ඇතුළාන්තයෙන් අපිට පෝෂණයක් ලබා දෙන දෙයක්.
0: හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ හැම දෙයක් ගැනම එකින් එක කතා කරගෙන අපි ඉස්සරහට යන්නේ. ඉතින් තවත් පුංචිම පුංචි වෙලාවයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ දේවල් ගැන කතා බහ කරන්න. ඉතින් ඒ නිසා තමයි ඔන්න අයිමත් වතාවක් ඔබට මතක් කරන්නේ දිගටම 89.1 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න අතරතුරේදීම ඔයාට පුළුවන් සුප්‍රීම් රේඩියෝ TikTok page එක පැත්තට ඇවිල්ලා අපේ ලයිව් එකට ජොයින් වෙන. මොකද ඒ පැත්තෙත් හරි ලස්සන කතා බහක් වෙනවා. ඉතින් ඒ දේවල් දකින්නත් ඔන්නාට chance එක තියෙනවා. එහෙමනම් ඉතින් ලස්සන සින්දුවකට යන තමයි ලෑස්ති වෙන්න. වෙලාවත් මතක් කරන්නම් 11:37 දැන් වෙලාව.

0: වෙලා මතක් කරන්න එකුළහය වෙනට හතලිස් දෙකයේ තැන් වෙලා පා
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑන ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි නිවිල ගියට පස්සෙත් සුවඳයි
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා
4: Number 20

0: Saturday weekend එක happening කරගන්න.
1: එදා මෙදා තුර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita. ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම සංචාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න
4: 89.1 89.3 Supreme Radio.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙන සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහයි විනාඩි 46යි දැන් වෙලාව. ඒ කියන්නේ අපේ කතාව බහේ අවසානයට තමයි මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. අපි අද දවසේදී කතා කරේ ලස්සන කියන්නේ මේකප් එකක් හෝ ෆැෂන් එකක් විතරක් නෙවෙයි කියන කාරණාව ගැන. ඉතින් මේ ගැන අපි බොහෝ දේවල් මේ වෙනකොට කතා කරලා අවසන්. අපි කතා කරා එක එක නිෂ්පාදන පාවිච්චියෙන් වෙන්න පුළුවන් අහිතකර තත්ත්වයන් ගැන. එතකොට ඒ දේවල් අපි කොහොමද තෝරබේරගෙන පාවිච්චි කරන්න ඕන කියන කාරණාව ගැන කතා කරා. ඇත්තටම ස්වභාවික ලස්සන තවදුරටත් ඔප්නන්වා ගන්න ඕනේ කොහොමද කියන කාරණාව ගැන කතා කරා. මෙන්න මේ විදිහේ ගොඩක් කරුණු කාරණා ගැන, ලස්සන ගැන ගොඩක් කරුණු කාරණා මේ වෙද්දි අපි කතා බහ කරලා අවසන්. ඉතින් තවත් දේවල් ටිකක් තියෙනවා දැනගන්න. මේ ගැන කතා කරන්න අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණේ රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පිනී තක්ෂිලා සමරක්කොඩි. ඉතින් ටකි, මේ ගොඩාක් වෙලාවට ඔය ස්කින් කෙයා කරද්දී අපි ගොඩාක් අය කරන වැරදි තියෙනවානේ. සමහරක් අය කරන නිසා සමහරක් ස්කින් කෙයා කරන දේවල් අපි පටන් ගන්නවා. හැබැයි ඒ දේවල් අපිට ගැලපෙන්නේ නැහැ, අපිට හරියන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ ස්කින් කෙයා කරද්දී ගොඩක් අය කරන වැරදි මොන වගේ දේවල්ද?
1: ඉස්සලාම මනිෂා තෝරගන්න ඕනේ තමන්ගේ ස්කින් ටයිප් එක මොකද්ද කියලා. මොකද ඔයිලි ස්කින් එකකට ගන්න දෙයක් ඩ්‍රයි ස්කින් එකකට හරියන්නේ නැහැ. ඒ වගේම කම්බිනේෂන් ස්කින් කියන්නේ වෙනස්. එතකොට පිම්පල්ස් තියෙනවා නම්, ඇක්නීස් තියෙනවා නම්, ඒ දේවල් තියෙන ස්කින් වෙනස්. එතකොට තමන් ප්‍රොඩක්ට් එකක් තෝරගන්නේදී ඉස්සලාම තමන්ගේ ස්කින් එක මොකද්ද කියන එක අඳුන ගන්න ඕනේ. ඒ වගේම තමයි මනිෂා මම හැමතිස්සම කියන දෙයක්, අපේ රටට අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීම් එකක් යූස් කරන්න ඕනේ. මොකද නැත්තම් ඉක්මනට හැම වයසට යනවා, හැම රැලි වැටෙනවා, සන්බර්න්ස් එහෙමත් නැත්තම් අපි කිව්වොත් එහෙම මැලැස්ම වගේ තත්ත්ව, පිග්මන්ටේෂන් වගේ තත්ත්ව ඇති වෙනවා මේ හිරු රශ්මිය නිසා. ගොඩක් අය, මම කලින් ප්‍රෝග්‍රෑම් එකකත් කිව්වා, ගොඩක් අය හිතනවා හිරු රශ්මිය කියන්නේ අපි මේ අව්වට යන එක විතරක්මයි කියලා. නෑ, ගෙදර ඇතුළේ ඉඳගෙන කර්ටන් ටික ඇරලා ජනේලෙන් ඇතුළට එන හිරු එළිය ඇති. ඒකත් හොඳටම ඇති අපේ ස්කින් එක බර්න් වෙන්න. ඉතින් අනිවාර්යෙන්ම මේ වගේ දෙයක් යූස් කරන්න, හොඳ සාමාන්‍යයෙන් හොඳ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්න, හැම වෙළඳ පොලේ තියෙන අඩු මිලකට ගන්න පුළුවන් කියලා ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න එපා. ගන්න එක හොඳ එකක් ගන්න. එතකොට දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මනිෂා මේකප් එකක් ගොඩක් වෙලා තියෙනකොට, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේකප් එකක් පැය වෙඩින් එකකට වගේ නම් පැය 7-8ක් තියෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය ඩේලි රූටින් එකකදී මේකප් එකක් පැය 4-5-6 සීමා කරන්න ඕනේ. කරලා ආපහු අපි අලුතෙන් දාගන්න එක ප්‍රශ්නයක් නැහැ. ඒ මේකප් එකක් ගොඩක් වෙලා මූණේ තියෙන එකෙන් ඇක්නීස් වැඩි වෙනවා. ඒ වගේම තමයි මොයිස්චරයිස් එකක් අනිවාර්යයෙන්ම අපි පාවිච්චි කරන්න ඕනේ. ඒක තෙල් සහිත හමක්ද, වේලි සමක්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ සමේ තෙතමනේ රඳා පවතින අනිවාර්යයෙන්ම මොයිස්චරයිස් එකක් වගේම හොඳින් වතුර බොන්නත් ඕනේ. ওই මොන දේ තිබ්බත් වැඩක් නැහැ. අපේ අතුලාන්තෙන් අපි ගන්න දේවලුත් අනිවාර්යයෙන්ම වැදගත්. ඒ වගේම තමයි මනිෂා ගොඩක් අය කරන දෙයක් තමයි කලින්කුව වගේම කෙනෙක් පාවිච්චි කරන නිසා තමන් පාවිච්චි කරන එක. ඒක සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්න. මොකද කෙනෙක්ට හරියන දෙයක් අපිට කවදාවත් අපේ ස්කින් එකකට හරියන්නේ නැහැ. ඉතින් ওই වගේ දේවල් තමයි තියෙන්නේ. හරි පුංචි දේවල් හැමදේම වැළඳ ගන්න යන්න එපා. මම හැමතිස්සම කියන දෙයක් තමන්ගේ ස්කින් එකට ආදරය කරන්න. අනිත් තයි ඔය පෙන්නන තරම් කරන්නේ නැහැ දේවල්. මනිෂා හිතනවාද, මනිෂා දැන් මම ටිකක් වයසයි, ඒ වනාට මම මේ ප්‍රඩක්ට් ගැන නොලෙජ් එකක් තියෙනවා. මට මම මේ ප්‍රඩක්ට් එක ගැන ස්ටඩි කරලා තියෙනවා. ඒ නිසා මනිෂා විශ්වාස කරනවා මම අද වෙනකන් තාම ටැබ්ලට් එකක් මුකුත් බීලා නැහැ. ඒ වගේම සුදු වෙන්න කියලා ක්‍රීම් එකක් ගාලා නැහැ. මම මගේ හැම හරි මගේ ඇඟ බොඩි ෂේප් එක හරි මොකක් හරි මම පවත්වාගෙන යන්නේ ස්වභාවිකම දේවල් කරලා. සෝ මම ව්‍යායාම කරනවා, කෑම හොඳ කෑම ගන්නවා. මම මනිෂාට මගේ කෑම වේල් ටික කිව්වොත් මනිෂා කවදාවත් හිතන්නේවත් නැහැ මම මේ දේවල් කනවා කියලා. මොකද මනිෂා මම ඒ ගැන දැනුවත්
2: අනිවාර්යයෙන්.
1: ඒක නිසා මම හොඳ දේවල් කනවා බොනවා සහ මම හොඳ දේවල් කරනවා. ඒ වගේ තමන්ට දෙයක් කරන්න ඕනේ නම් තමන් බලන්න තමන්ට හොඳ මොකද්ද කියලා. තව කෙනෙක් කරන නිසා කරන්න කවදාවත් යන්න එපා.
0: හැරි ඉතින් ඒවගේම තමයි රකි මේ කාර්ය බහුල ජීවිතයක් තියෙන කෙනෙක්ට. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මම මේ වගේ දේවල් කරන්න කැමති, මම ඇත්තටම බියුටි රුටින් එකක් පවත්වාගෙන යන්න කැමති, ස්වභාවික දේවල් මම කරන්න කැමති, හැබැයි මම හරි කාර්ය බහුලයි. ඉතින් මේ වගේ හිතන කෙනෙක්ට, මේ වගේ කෙනෙක්ට කාර්ය බහුල ජීවිතයක් තියෙන කෙනෙක්ට දිනපතා කරන්න පුළුවන් මොනවා හරි බියුටි හැබිට්ස් තියෙනවද?
1: මෙහෙම මම කලින් කිව්වා වගේම තමන්ගේ ස්කින් එකට ගැළපෙන දේවල් තෝරගන්න එක තමයි ප්‍රධානම දේ. බියුටි හැබිට් එකකට වඩා අපි කියමුකෝ තමන්ට දෙයක් පුරුදු වුණාට පස්සේ ඒක දීර්ඝ කාලිනව කරන්න. අද කරලා හෙට නවත්තන්න එපා. දවස් 3-4කින් කරලා නවත්තන්න එපා. තමන්ගේ රූටීන් එක ඒ විදිහටම කරන්න. ඒ වගේම තමයි මනීෂ මම තව දෙයක් කියනවා. එකම ප්‍රොඩක්ට් එක මාස 3කට වඩා පාවිච්චි කරන්න එපා. මොකද අපේ ස්කින් එක අපි ඒකට පුරුදු වෙනවා.
0: ඒක ගොඩක් හොඳ පොයින්ට් එකක්.
1: ඔව්. මොකද මම පෞද්ගලිකව මේක මටම කරලා දැනගත්ත දෙයක් තමයි. කිසිම දෙයක් අපි ගාන දෙයක් හරි අපි මේකප් නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ ක්‍රීම් ජාතිය නැත්තම් ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්ස් එකක් හරි එහෙම ඒ වගේ දෙයක් මම කියන්නේ මාස 3කට වඩා පුරුදු කරගන්න එපයි ස්කින් එකට. එතකොට අපිට ඒක නැති කාලයක් වෙනකොට අපේ ස්කින් එක හොයනවා ඒක නැහැයි කියලා. එතකොට ස්කින් එක වෙන්නේ අරක නැති නිසා ඩල් වෙනවා. ඒක නිසා මාස 3කට පාරක් තමන්ගේ ප්‍රොඩක්ට් එක වෙනස් කරන්න ඕනවට වඩා ප්‍රොඩක්ට්ස් මූණට දාන්න එපා. හිතන්නකෝ අපි ටෝන එකක් යූස් කරනවා කියලා උදේට එක ටෝන එකක්, දවල්ට එක ටෝන එකක්, රෑට එක ටෝන එකක් දාන්න එපා. එක ප්‍රොඩක්ට් එකක් එක කාලෙකදී විතරක් පාවිච්චි කරන්න. ඒ වගේම මම ආයෙත් මතක් කරා නම් අපි ඇඟට මොනවාරි ඇඟ ඇතුලෙන් ගන්නවා නම් හොඳට කල්පනා කරලා බලන්න වතුර ප්‍රමාණය ඇඟේ මදි වුණොත් එහෙම ඇඟ ඇතුලෙන් ප්‍රශ්න එනවා. ඒ දැන් සමහර වෛද්‍ය නිර්දේශයක් නැතුව ගන්න ටැබ්ලට්ස් තියෙනවා. ඒව වුණත් මාස 3ක් තමයි උපරිම. මාස 3ක් අරගෙන මාස 3ක් වේටින් ඉන්න ඕනේ. එහෙමත් නැත්නම් මාස 6ක් ඉන්න ඕනේ ගන්නේ නැතුව. ඉතින් ඒ වගේ ප්‍රොඩක්ට් එක ගැන දැනුවත් වෙන්න. ඒ ගැන ඉගෙන ගන්න. ඉගෙන ගත්තට පස්සේ ඕන දෙයක් අපිට කරගත්තට ප්‍රශ්නයක් නැහැ.
0: හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේදී ලස්සන කියන්නේ මේකප් එකක් හෝ ෆැෂන් එකක් විතරක් නෙවෙයි කියන කාරණාව අපි කතා බහ කරේ. ඇත්තටම අපි හැමෝටම ආවේනික වෙච්ච ලස්සනක් දිරි අපිට කරන්න තියෙන්නේ. ඉතිනදා ජීවිතයේදී මේකප් ෆැෂන් කියන දේවල් කරන ගමන් අපිට මේ ස්වභාවිකව ලැබිලා තියෙන ලස්සන ස්වභාවිකව පරිස්සම් කරගෙන ඉස්සරහට යන එක විතරමයි. ඉතින් ඒ ගැන තමයි අපි මෙතෙක් වෙලා මේ විදිහට කතා බහ කර කර හිටියේ. එහෙමනම් ඉතින් අදට අපේ කතාබහ අවසන් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ කතාබහ ලස්සනට ඉස්සරහට අරගෙන යන අපිත් එක්ක සම්බන්ධ වෙච්ච රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පිනි තක්ෂිලා සමරක්කොඩි ටකයක්කේ බොහොමත්ම ස්තුතියි කියලා මතක් කරන. ඉතින් ආයෙමත් දවසක මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකින් හම්බ වෙමු කියන බලාපොරොත්තුවෙන් තමයි විශ්වාසයෙන් තමයි සමු දෙන්නේ.
1: අනිවාර්යෙන් මනීෂා තැන්කියු මම ප්‍රෝග්‍රෑම් එකට කතා කරන කලාට. ඉතින් ඔයාටත් සුබ පතන. ඔයත් ලස්සන්ටින් මොන හරි දෙයක් තිනව නම් අහන්න
0: අනිවාර්යයෙන්ම. හරි එහෙමනම් ඉතින් අතට යන්න තමයි සූදානම් වෙන්නේ. මම ගියාට තව කෙනෙක් එනවා. ඒ නිසා දිගටම ඔය විදිහට 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ හගෙන ඉන්න කෙන ආදරණීය මතක් කිරීමත් එක්ක සමුගන්න තමයි සූදානම් වෙන්නේ. ගිහිල්ලෙන් නම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. සුබ දවසක්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0112
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
3: මල්ලි කොරෝනා ගොල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට හන් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට
4: පිටරට උදවිය මය හිතේ අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
2: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
1: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The Welcome Show.
1: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් 5ම උදේ 7ට.
6: The Welcome Show.
3: අනුග්‍රහය.
7: එන්න

0: සුබදවලක් වෙලාව දවල් 12යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 Supreme Radio. Supreme Radio.

0: ප්‍රේම් රේඩියෝ. ඔයා වටේ ඉන්න අය දුවන පාර දිහා බලන්න එපා. ඔයා දුවන පාරේ ඉස්සරහා විතරක් බලන්න. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Ashi.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
5: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasarave padana gannatu padan ganna satiya dawas pahema ude hatata the welcome show
5: anugrahaya
6: wartha tika wartha kabani koti ate nlb danade tahane lutrayen rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dimin rate sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha dana nidahane bilidigena obat koti patiye kuwan
2: he

වෙලාව දවල් 12:19 හිතවතුනේ. එහෙම අසුන වේදශමකින් අසුන වේදශම තුනෙන් ඔයා මේ හගිනින්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් ඉතිංග. අද දවස ජුනි මාසයේ 3 වෙනිද අලුත් මාසක 3 වෙනි දවසේ තමයි අපි මේ ඉන්නේ. ඉතින් ලන්ච් බ්‍රේක් පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් පටන් අරගෙන පොඩ්ඩ වෙලාවක් වෙනවා. ඉතින් ලස්සනම ලස්සන සිඳුරික අහන්න පුළුවන්. අද බදාදා දවස. බදාදා දවස කියලා කියන්නේ හරි විශේෂ දවසක්. ඔයා දන්නවා 70 දශකයේ, 80 දශකයේ, 90 දශකයේ ලස්සනම ලස්සන නොස්ටැල්ජික් සින්දු සෙට් එකක් තමයි අද අපි ඔයාට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ පැත්තට එන්න පුළුවන්, ඔයාට කෝල් කරන්න පුළුවන් 011 510 510. ඔන්න මේ වෙලාවෙ ඉඳන් හොට්ලයින් එක ඔන් වෙලා තියෙනවා. ඔයාට පුළුවන් 0818යි 89 3 89 3 අපේ WhatsApp දුරකථන අංකයට මේ පැත්තට දුරකථන ඇමතුමක් නෙවෙයි WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එතක මතක කරන ලෝකෙ කොහෙන්ද යතුවාට අපි වහන්න පුළුවන් www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් ඔයාට පුළුවන් ලෝකෙ කොහෙන්දියත් දැන් අපිව අහන්න. තියක් මතක් කරනවා මේ වෙලාවේ රටේ ඉඳන් ගොඩ දෙනෙක් අපිව අහගෙන ඉන්නවා කියලා WhatsApp messages අපි වෙබ්සයිට් එකෙන් අපිට එවලා තියෙනවා. ඒකටියොත් මතක් කරන්න ඕනේ. ඉතින් right ඔයාට පුළුවන් මේ පැත්තට call කරන්න, message කරන්න. එතක මතක් කරනවා අපේ Facebook pages දෙකක් තියෙනවා, අනිවාර්යෙන්ම follow කරලා තියාගන්න. අපේ Insta page එකක් තියෙනවා, follow කරන්න. එතක මතක් කරනවා අපේ TikTok channel එක අනිවාර්යෙන්ම follow කරලා තියාගන්න. එතක මතක් කරන අපේ YouTube නාලිකාව, YouTube channel එක Supreme Radio අපේ YouTube channel එක දැන් next level එකට ඇවිල්ලා තියෙනවා. ඔයාට පුළුවන් ගින් අනිවාර්යයෙන්ම subscribe කරන්න. subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් අපි upload කරන හැම video එකක්ම ඉක්මනට ඔයා ගාවට ගෙන්න ගන්න. ඔයාගේ කොණ්ඩේ ඉන ගාවට නැති වුණාට ගණන් ගන්න එපා. ඔයා ලස්සනයි. වෙලාව දවල් 12:21 දවල් 2 වෙනකන් මං ඉනෝ මේ වැත්තේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ උසස් තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේලේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි සෙල් ජාලය කසාකර ක්‍රීම් සුප ශාකා මාතලේ අතුගිරිය කඩුවල ගණේ මුල්ල නාරම්මල සාදම්පල
1: කාලේ වල තලාවෙන් වශයෙන් කියත් සමහර

සිර සිතුවිලි සිතුවම් කරනා Dream Night සතියේ දෙපළ රාත්‍රී 7ට අනුග්‍රහය

0: प्रेम रेडियो
1: महाराज उत्तम मान से राज सतावत सबत्तन वग
2: पुरोहित वहाम राजद्रोही अव रगिनेनु
3: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
4: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
5: සතිය දවස් පහේම දහවල් දෙකට
6: The Welcome Show.
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෙරතුන.
2: අපි කතා කරලා තියෙනවා ඉතින් ලංකාවේ ගොඩාක් අපේ සිටියෙමින් මැකිලා යන නගර ගම් ගැන. ඒ වගේ තවත් ගමක් ගැන තමයි මේ කියන්න හදන්නේ. සබරගමු පළාතත් මහනුවර දිස්ත්‍රික්කයේත් මායිමේ පිහිටලා තියෙන දේදුගල ගම්මානට තමයි අපි යන්නේ අද.
5: දේදුගල.
2: ඒ කාලේ තිබුණු ඉතාමත් ජනප්‍රිය නගරයක් තමයි දේදුගල නගරය කියලා කියන්නේ.
5: ඒ කියන්නේ හරිම කාර්යබහුල නගරයක්.
2: 1970 වගේ කාලේ වෙනකොට නාගරික ලක්ෂණ හොඳටම තිබිලා තියෙනවනේ බුහරි. අද ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් වෙලා තියෙන ඉතින් නටබුන් තියෙන නගරයක් තියෙන්නේ. හැබැයි තාමත් පවුල් 50ක් විතර ජීවත් වෙනවා මේ ගම්මානේ.
7: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show.

0: ඔයා වටේ ඉන්න අය දුවන පාර දිහා බලන්න එපා. ඔයා දුවන පාරේ ඉස්සරහා විතරක් බලන්න. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
3: වැඩි වැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
2: 100ක්ම ඔබ යකේ.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: පුතේකුවන්
1: පෙරවිකාර සතුදා
2: කේන්ති යන හේතු මොනවද? මෙන්න මේවා හරි
1: සීමබර අඟහරුවාදා
3: ආසාවකින්ද තමයි සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
2: ඔය කොච්චර තේරවල හිටියත් කොන්දේකට ඔය පුරා ගන්නෙ නැහැ
1: රස පිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
7: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුකම මොකද්ද
8: මන්නම් කරන්න වාඩි වෙන එක මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ
6: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න

අද මේ ස්පෙෂල් අද කියන ඇමයි තිස්සක ස්පේෂල් ගොඩක් මේ ෆිල්ම්මකට මේ ෆිල්ම් එක අවුරුදු 13ක සංවත්සරය සමරන ඉතින් ඒ තමයි අපි හැමෝම ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එක. හේ ජවානි හේ දිවානි දැන් මේ ෆිල්ම් එකේ වෙන සිද්ධියක් හින්දා පොඩ්ඩක් මේ කතාව ඉස්සලාම කියලා පටන් ගන්න හිතුවේ. දැන් කොහොම හරි මේ අර මේ ෆිල්ම් එක ගැන කතා කරවතින් මේ ෆිල්ම් එක බලුවොත් අපිට තේරෙනවා මේක මේ වගේ සිද්ධිය තමයි සිද්ධ වෙන්නේ කියලා. කොහොමද මේක ඇත්තටම නිකම් නිකම් ෆිල්ම් එකක් නෙවෙයි මේ හේ ජවානි හේ දිවානි කියලා කියන්නේ මේක මේ තාරුණ්‍ය නිදහස සමරන හරි ලස්සන හැඟීමක් ගැන කියවෙන ෆිල්ම් එකක් තමයි මේ හේ ජවානි හේ දිවානි කියලා කියන්නේ. ඉතින් මේකේ කතාව ගෙතන විදිහත් මම චුට්ටක් ඉතින් ඔයාලට කියන්න. ඇත්තටම මෙතන වෙන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස්. අහසයි පොළොවේ වගේ අපි කියලා ගන්න ඒ වගේ යාළුවෝ 4 දෙනෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. ඉතින් බනි තමයි මේ පොඩක් අර ලීඩර් ලොක්ක වගේ ඉන්නේ මේ සෙට් එකේ අර පොඩක් අන්න එහෙම ඉන්නේ බනි තමයි. කොමර මේ එක තැනක නවතින්න කැමති නෑ. අර මම කලින් කිව්වා වගේ රා මේගොල්ලෝ වෙනස් වෙනස් දේවල් කරන්න තමයි ගොඩක් කැමති. එක තැනක නවතින්න අකමැති. ඒ වගේම මුළු ලෝකෙම සංචාරය කරලා තමන්ගේ හිය ජය ගන්න දඟලන නිදහස් කුරුල්ලෙක් තමයි බනි කියලා කියන්නේ. එතකොට නයිනා කියලා කියන්නේ පොත්වලට ඇඩික්ට් වෙච්ච කෙනෙක් නේද? පොත්වලින්තර ලෝකයක් නෑ නයිනට. ඒ වගේම තමන්ගේ සීමාවලින් මිදිලා ජීවිතේ විඳින්න ආස කරන අහිංසක තොස්තර වඩියක් තමයි නයිනා කියලා කියන්නේ. එතකම අවි සහ අදිති කියලා කියන්නේ යාළුකම වෙනුවෙන් පණ උනා දෙන්න ලෑසි දෙන්නේ. අර යාළුවා ආයේ මොනවද යාළුවට කවුද මොනවද කියන්නේ? ඉතින් මොනවද කියන්නේ? ඇයි ඒ මොකෝ අන්න එහෙම සීන් එකේ තමයි යාළුවට පණ උනා දෙන්න ලෑස්ති කෙනෙක් තමයි මේ දෙන අවි සහ අදිති කියලා කියන්නේ. ඉතින් හැම වැඩකටම මේ දෙන එකතු වෙලා එකට කරන ඒක අර විහිළු වුණත් හොඳ වැඩක් වුණත් නැත්නම් යාළු එකතුනම තින් එක එක જાතිය ෆන් වැඩ කරනවා මේ හැම දෙයක්ම එකට එකතු වෙලා කරන හරි හොඳ යාළුකමක් තියෙන දෙන්නෙක් තමයි මේ අදිටි අවි කියලා කියන්නේ. ඒ වගේම මනාලි වලින් තමයි මේගොල්ලෝ මේ ට්‍රිප් එකකින් තමයි පටන් ගන්න මෙයාගේ ජීවිත. කොමාරි අවුරුදු ගණනාවකට පස්සේ අදිටිගේ වෙඩින් එකේදී ආයෙමත් මේගොල්ලෝ වෙනස් වෙලා තමයි මුණ ගැහෙන්නේ. හරිම සංවේදී ඒ කොටස. ඒ වගේම හීන පස්සේ දුවනකොට අපිට ගොඩක් දේවල් මගේ ගොඩක් දේවල් මිස් වෙනවා නේද? සමහරක් වෙලාවට අපි හීන පස්සේ දුවනකොට අපේ ෆැමිලි එක අපිට මිස් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අපේ තව ටාකර්ස් මිස් වෙන්න පුළුවන්. අපේ යාළුවෝ මිස් වෙන්න පුළුවන්. අපේ නිදහස ෆ්‍රීඩම් එක අපිට ඒක නැති වෙන්න පුළුවන්. ඒ දේවල් මග ඇරෙන්න පුළුවන් අපිට. ඒක නිසා ගොඩක් දේවල් මිස් වෙනවා. හැබැයි ඉතින් ජීවිතේ ලස්සන වෙන්නේ තාදරේ කරන අය ළඟ ඉන්නකොට තමයි නේද? හීන පස්සේ යන්න හීන පස්සේ දුවන්න එපා කියලා නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි ඔයාගේ ආදරය කරන අයව අරගෙන යන්න ඒගොල්ලන් අතරමං කළා ඒගොල්ලන්ව මගින් දාලා යන්න එපා කියන එක තමයි. එතකොට වාගේ හීනත් ලස්සනයි තමයි ජීවිතේ ලස්සන වෙනවා. මොකද ඔයාට ආදරය කරන පිටසක් වාගේ වටේ ඉන්න නිසා. ඉතින් ඒ වගේ මේ ෆිල්ම් එක බලනකොට අපිට ඒ දේ ගොඩක් තේරෙනවා. සහ මේ රන්බීර් දීපිකා මැජික් එක තමයි මේකේ මේ කශේරුකාව වෙන්නේ. කොහොමද මේ දෙන්නාගේ මේ තිරේ පිටිපස තිබිච්ච සැබෑ ආදර කතාව බිඳී ගියත් කොහොමාවි තිරේ මත ඒගොල්ලන්ගේ පෙනපු අසමසම අර ඒ රංගනය සිනමා ඉතිහාසයේ හොඳම එකක් වුණා. එහෙම තමයි නේද? ඇක්ටර් කෙනෙක් වුණත් ඇක්ට්‍රස් කෙනෙක් වුණත් රංගපානකොට ඒගොල්ලන්ගේ ඒ පර්සනල් දේවල් අදාළ වෙන්නේ නැහැ. උපරිම සාධාරණක් ඒගොල්ලේ චරිතයට කරනවා. ඉතින් රන්බීර් දීපිකා ගැන අපි අවතින් කතා කරන දෙයක් නෑනේ නේද? එළිය දේවල් එළිය. හැබැයි වැඩ කරනකොට ඒ දේවල් ඒගොල්ලෝ අදාළ කරගෙන නැහැ. මේක ඇත්තටම ගොඩක් වටින ආදර්ශයක් අපිට නේද? ඕනතරම් අපේ වැඩ කරන තැන්වල උනත් මේ වගේ එක එක සිද්ධීන් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අපිට නුරුස්සන් නැති කෙනෙක් එක්ක අපිට එකට වැඩ කරන්න සිද්ධ වුණොත් කරන්න වෙනවා අපිට. මොකද අපේ ජොබ් එක අපි කරන්න ඕනේ මෙතනට ඇවිල්ලා. එතකොට අපිට ඒත් එක තියෙන තරහව අදාළ නැහැ අපේ ජොබ් එකට. ජොබ් එකට ඒක පළි නෑ. එතකොට අපි දැනගන්න ඕනේ ජොබ් එකට අපේ පාරිටික දෙන්න. අපේ ජොබ් එක කියලා කියන්නේ ඇත්තටම රාජකාරිය අපි දේවකාරිය වගේ නේ කරන්නේ. එතකොට ඒකෙනත් එක තියෙන තරහව අපි අදාළ කරගන්නේ නැහැ අපේ ජොබ් එක කරනකොට. ඒ වගේම මේ ෆිල්ම් එකේ තියෙන හොඳ සින්දු ටික ට්‍රිප් වෙනකොට අපිට නැතුවම බැරි සින්දු ටිකක් තියෙනවා. පාටි එකකදී අපිට නැතුවම බැරි සින්දු ටිකක් තියෙනවා නේද? ඒ වගේ සින්දු ගොඩාක් තියෙන හරිම ලස්සන ෆිල්ම් එකක් තමයි මේ හේ ජවානි හේ දිවානි කියලා කියන්නේ. ඉතින් කොහොම හරි ඔන්න මේ 31 වෙනිදා තමයි මේ ෆිල්ම් එක අවුරුදු 13ක සංවත්සරය සමරන්නේ. එහෙනම් අපි ඒ සතුටත් ඒ විදිහටම අරගෙන දෙයන්නේ සිඳුවක් අහන්න තව රස කතා ගොඩක් මග එනවා කියලත් අමතක කරන්න එපා. තව 2:28

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන වේතර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
3: The welcome show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: අපි කතා කරලා තියෙනවා ඉතින් ලංකාවේ ගොඩාක් අපේ සිටියෙමින් මැකිලා යන නගර ගම් ගැන. ඒ වගේ තවත් ගමක් ගැන තමයි මේ කියන්න හදන්නේ. සබරගමු පළාතත් මහනුවර දිස්ත්‍රික්කයේත් මායිමේ පිහිටලා තියෙන දේදුගල ගම්මානයට තමයි අපි යන්නේ අද.
6: දේදුගල.
5: ඒ කාලේ තිබුණු ඉතාමත් ජනප්‍රිය නගරයක් තමයි දේදුගල නගරය කියලා කියන්නේ.
6: ඒ කියන්නේ හරිම කාර්යබහුල නගරයක්.
5: 1970 වගේ කාලේ වෙනකොට නාගරික ලක්ෂණ හොඳටම තිබිලා තියෙනවා නේ බුහරි. අද ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් වෙලා තියෙන ඉතින් නටබුන් තියෙන නගරයක් තියෙන. හැබැයි තාමත් පවුල් 50ක් විතර ජීවත් වෙනවා මේ ගම්මානේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show. අසුනවියයි එක අසුනවියයි තුන. Supreme Radio. Supreme Radio. Supreme Radio. මගේ යහන මගේ රට.

දවල් දෙකයි වෙනාඩි 38යි දැන් වෙලාව. ඔන්න ඉස්සරහට එන්න තියෙන තවත් අලුත් වැඩක් ගැන තමයි ඔයාට මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ. ඒ තමයි හේමල් රණසිංහගේ අලුත්ම චිත්‍රපටිය කොල්ලෙක් තමයි මේ ෆිල්ම් එකේ දම. එදේ කොහොමද හේමල් රණසිංහ තමයි ප්‍රධාන රංගනෙන් දායක වෙන්නේ. ඒ වගේම ඊට අමතරව තරින්දි ප්‍රනාන්දු, ඩිනාරා, පුංචි හේවාශ්‍රියම් ප්‍රනාන්දු, උමාලි තිලකරත්න, සනත් ගුණතිලක ඇතුළු තවත් ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මේ කොල්ලෙක් චිත්‍රපටිය රංගනයෙන් දායක වෙනවා. ඉතින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ඉස්සුරු ගුණතිලක විසින්. දිදුළු ඉඳුවර තමයි මෙහි තිරපිටපත රචනා කරන්නේ. චිත්‍රපටයේ ෂූටින්ග්ස් තාම පටන් අරගෙන නැහැ. ඔන්න ඉදිරියේදී මේ චිත්‍රපටයේ ෂූටින්ග්ස් පටන් ගන්නවා කියලා කියනවා. ඉතින් මම කොහොමත් සැදී පැහැදි සිටිනවා ඔයාට මේ අලුත් නිෂ්පාදනය, මේ අලුත් නිර්මාණ එනවා නම් ඒවවල හැම විස්තරයක්ම, හැම ඩීටේල් එකක්ම A to Z ඔයාට සැඳින් එසනින් වාර්තා කරන්න මම සැදී පැහැදි ඉන්නවා කියලා හිතනවා. නේද? ඒකනේ ඉතින් මගේ ජොබ් එක. මම කියන යන්නේ ආ හෙට එනකොට අලුත් ටිකක් අලුත් රසකතා ටිකක් අරන් එනවා කිව්වත් වගේ මම අරන් එනවා නේද? ඒක තමයි කියන්නේ. හරි, එහෙනම් මේ බදට කෝල් එකක් දෙන්න, WhatsApp එකට මැසේජ් එකක් දාන්න, ඒ වගේම අපේ TikTok live එකටත් හැවිලා join වෙන්න කියලා මතක් කරගෙන කැන්දයි යන්න නන්නන්න මම නෙමෙයි සින්දුව සින්දුවම් බය වුණාද? දවල් 2:00 වෙනාඩි 46 ද

சுப்ரீம் ரேடியோ மேக் அ சூப்பீரியர். சிம்பு கஃபே.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: දෙවලා වදවල් දෙකයි වෙනාඩි 47යි.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ජුවැලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: ලොව සුන්දරතම පාරාදීසේ
7: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සත්‍යයක්.
6: Travel with Supreme.
7: සතියේ දවස් පහේම
8: The Welcome Show අහන්න.
9: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
10: සුවඳ දැනි
6: සොදුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
9: සතියේ දිනවල රාත්‍රී 7ට
11: අනුග්‍රහය
12: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB තනඩ තහනේ දොතරයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
13: 89.1 89.3
6: සුප්‍රීම් රේඩියෝ
14: සින්දු කැෆේ

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ කොළඹ බලේ කොතනද?

0: Sindhu Cafe.
1: තුනයි විනාඩි පහයි දැන් වෙලාව. ඉතින් ඔයා දන්නවා දෙවෙනි පැය කියලා කියන්නේ අපි ඒ TikTok live එකේ යාළුවන්ව මතක් කරන වෙලාව කියලා. ඒක නිසා දුවලා දුවලා දුවලා දුවලා යන්නයි ලෑස්ති වෙන්නේ අපේ TikTok live එකට. රයිට්, ඉතින් සුපුරුදු විදියට අද මගේ live එකේ පළවෙනි comment එක දැම්මේ අපේ ජා ඇලින් දේශාන්. ඉතින් ඉස්සල්ලාම දේශාන තමයි මම live එකතු කරගන්නේ. ඊට පස්සේ දඟපෙන් ශ්‍රී ඉන්නවා, කසුන් ඉන්නවා, කුණා ඉන්නවා, UK වලින් ෆයිරෝස් ඉන්නවා, ජපන් වලින් ලහිරෝදයන් ඉන්නවා, පොඩි සසියා ඉන්නවා, දේශාන් ඉන්නවා, දේශාන දෙන්නෙක් අද හිටියා. එතෙක මා තිලිලි ඉන්නවා, අපේ කඩියා ඉන්නවා, රවිදු චන්ද්‍රසේකර. ඔන්න රවිදු අයවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගත්තා. එතෙකම ඉමත් වසීම් ඉන්නවා. ඔන්න ඉමත් අයවත් ගොඩක් ආදරෙන් මම ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. එතෙකම ජෙරමියා නෙහෙමියා ඉන්නවා, ප්‍රීසි ක්‍රාන්ත් ඉන්නවා, මට අනේ යගනම ශ්‍රීකාන්ත් වෙන්න ඕනේ. හරියටම හරි. එතෙකම චිකාවත් මතක් කරන්න ඕනේ, සශී ඉන්නවා, යෙනෝ ඉන්නවා, ශාලු බොයි ඉන්නවා, ඩිලා නිරෝෂන් වෙන්න ඉන්නවා, මංගලී ඉන්නවා, නවංචනා ඉන්නවා, අපේ දෙරකේම තුරුණු පබසර ඉන්නවා, වෙරෝනිකා ඉන්නවා, ප්‍රියසීල ඉන්නවා මහරගමින්. එතෙකම නිමාෂා රත්නායක ඉන්නවා. නිමාෂා කිව්වා ඔෆිස් වල සෙට් එක එකතු කර ඔෆිස් එකේම සෙට් එක එකතු කර ගන්න කියලා. ඒ වගේම නිමාෂා අපිත් එක්ක එකතු වෙන්නේ කුවෙට් වලින් කියලාත් මතක් කරන්න ඕනේ. අපේ දුමින්වත් වුණ ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. එතෙකම තව කවුද මේ ඉන්නේ, ෂෙනුක් ඉන්න ඕන. ෂෙනුක් ඔයවත් ඊළඟ සින්දුවට මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. නාලක ඉන්නවා, හේමලතා ඉන්නවා, රවිදු ඉන්නවා, ඩිලානි ඉන්නවා, සනු ඉන්නවා, ලකියා ඉන්නවා, උපුල් චන්දන ඉන්නවා. එතෙකම මනු ගමගේ කුවේට් වලින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. සෙනාශ් ඉන්නවා, ශමිලා ප්‍රියදර්ශනී ඉන්නවා, ප්‍රියන්ත ඒකනායක ඉන්නවා, රොෂ් ඉන්නවා, ඊශ්‍රායෙල් වලින් දිල් දිල් ඉන්නවා, දිල් දිල් ඉන්නවා. තබොඩේ මට නමත් පැටලෙනවා, ඇයි යන්නේ. එතකම හර්ෂන් ෆනෑන්ඩෝ න හර්ෂන ඔයවත් ඊරඟ සිින්දුර ගොඩක් හතරේ මම එකතු කරගන්නවා. අකිත ඉන්න ඕන, අකිත ඔයවත් මතක් කරා. එතකම අපේ මෙවන් ඉන්නවා, මෙවන් ඔන්න ඔයවත් ඊරඟ සිින්දුවට ගොඩක් හතරේ මම එකතු කරගන්නවා. රයිට්, ඒ වගේම හිනදිවෙන් අපේ සාශි ඉන්න ඕන, සාශ් ඔයවත් ගොඩක් හතරේ මම මතක් කරනවා. හරි, ඉතින් මේ විදිහට තමයි අපේ TikTok live එක ප්‍රති අනු සෙට් එක ඉන්නේ. ඔයාලට මතක් කරනවා මේ පැත්තේ කෝල් එකක් දෙන්න 0112 510 510ට. එහෙම නැත්නම් 0718 89 3 89 3ට WhatsApp message එකක් දානත් ඔයාලට පුළුවන්. එතෙක මට හයි කියලා message එකක් එවලා තියෙනවා. IQ, ඔන්න IQ ඔයාවත් ඊළඟ සිදුවට මම ගොඩක් ආදරෙන් මතක් කරනවා. රයිට්, එහෙනම් එක දෙකට 89 89 3 Supreme Radio අහගෙන ඉන්න කෙනා මතක් කරන් අපි යනවා සින්දුවක් අහන්න. හවස 3 වෙනාඩි 8යි දැන්.

0: මතක පුතේ හඳුලින් කටුගේ කවි කියවි මහාර
1: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
2: ඔයා වටේ ඉන්න අය දුවන පාර දිහා බලන්න එපා. ඔයා දුවන පාරේ ඉස්සරහා විතරක් බලන්න. සිහින තිනන ජැක් රාහි දවසකට පාරක යන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යතේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්තන අංකයට රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: දෙවලම හවස තුනයි විනාඩි 16යි.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: පෙරලිකාර සඳුදා
4: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
3: සුවබර අඟහරුවාදා
5: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
3: හැඩකාර බදාදා
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ
3: රස පිරි බ්‍රහස්පතින්දා
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්
2: සතියේ දවස් පහේම උදේ 10ට
0: The Welcome Show
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
9: අපි කතා කරලා තියෙනවා ඉතින් ලංකාවේ ගොඩාක් අපේ සිටියමින් මැකිලා යන නගර ගම් ගැන. ඒ වගේ තවත් ගමක් ගැන තමයි මේ කියන්න හදන්නේ. සබරගමු පළාතත් මහනුවර දිස්ත්‍රික්කයේත් මායිමේ පිහිටලා තියෙන දේදුගල ගම්මානට තමයි අපි යන්නේ අද.
10: දේදුගල.
9: ඒ කාලේ තිබුණු ඉතාමත් ජනප්‍රිය නගරයක් තමයි දේදුගල නගරය කියලා කියන්නේ.
10: ඒ කියන්නේ හරිම කාර්යබහුල නගරයක්.
9: 1970 වගේ කාලේ වෙනකොට නාගරික ලක්ෂණ හොඳටම තිබිලා තියෙනවා නේ බුහරි. අද ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් වෙලා තියෙන ඉතින් නටබුන් තියෙන නගරයක් තියෙන. හැබැයි තාමත් පවුල් 50ක් විතර ජීවත් වෙනවා මේ ගම්මානේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
0: The Welcome Show. Supreme Radio.

හවස තුනයි වනාඩි විසේ දෙකයි දැම් වෙලාව ඔන්න යනවාමං ඔයවත් එක්කගෙන අයමස් සැරයක් හොලිවුඩ් වලට. රයිටන හොලිවුඩ් වලින් තව අලුත් වැඩක් එනවා කියලා මට ආරංචියක් කාපු නිසා මට හිතුන මේ දෙවලවත් එකක් ෂයා කරගත්තොත් හොඳයි කියලා. ඉතින් පහුගිය මාර්තු 6 වෙනිදා නිකුත් වෙච්ච චිත්‍රපටයක් තමයි වෝ මැෂින් කියලා කියන්නේ. ඉතින් මේ වෝ මැෂින් චිත්‍රපටයේ දෙවන කොටසකුත් ඔන්න ඉස්සරහට නිර්මාණය වෙනවා කියලා නිල වශයෙන් ඔන්න නිවේදනය කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ වෝ මැෂින් පළවෙනි චිත්‍රපටයේ ලැබපු ඉහළ ජනප්‍රියත්වය නිසා තමයි ඔන්න මේගොල්ලෝ හිතලා තියෙන්නේ මේ ෆිල්ම් එකේ දෙවනි කොටසකුත් අපි නිර්මාණය කළොත් හොඳයි කියලා. ඒක නිසා තමයි පළවෙනි ෆිල්ම් එක ජනප්‍රිය වුණ නිසා තමයි ඔන්න දෙවනි කොටසක් නිර්මාණය වෙන්නේ. ඉතින් සුපුරුදු විදිහට පළවෙනි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු පැට්‍රික් හියුජ් විසින්ම තමයි දෙවන චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරන්නේ. ඒ අතර ඇලන් රිචර්ඩ්සන් ප්‍රධාන චරිතයෙන් ඔන්න දායක වෙනවා කියලත් අපිට එහෙම ආරංචියනවා. කුමාරි ලැබුම් වාර මිලියන 252කට අධික සංඛ්‍යාවක් ලබා ගත්ත නිසා වෝ මැෂින් චිත්‍රපටිය මේ වෙනකොට නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වුණ වැඩිම පිරිසක් නැරඹපු චිත්‍රපටි 10 අතරට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් මේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා පැට්‍රික් හියුජ් මෙයා කියන්නේ වෝ මැෂින් චිත්‍රපටිය මේකේ තෘත්වයක් දක්වා ගෙන යන්න මේගොල්ලෝ ප්ලෑන් කළ තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ වෝ මැෂින් 1, 2 සහ 3 චිත්‍රපටි 3ක් එනවා. ඔන්න දැන් ඉස්සරහට 2 එනවා කියලා මේගොල්ලෝ දැන් නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා. මිට කලින් කියලා තියෙනවා 3ක් එනවා කියලා. බලමු අපි ඉස්සරහට මේගොල්ලෝ වෝ මැෂින් 3 වෙනි චිත්‍රපටියත් නිෂ්පාදනය කරයිද කියලා. හරි, දැන් දෙවෙනි එකත් නිෂ්පාදනය කරන්නේ පළවෙනි චිත්‍රපටියේ ජනප්‍රියත්වයට පත්වෙච්ච නිසානේ. බලමු ඉතින් දෙවෙනි චිත්‍රපටියේ ජනප්‍රියත්වයට පත් වුනේ නැත්නම් ඒගොල්ලෝ හිතන ආදායම

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: සස්මුතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
2: අවසාන ප්‍රශ්නය ආශා, අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනෝ. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
5: ටෙම්පෝ ටවුන්
4: with ආශි.
6: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio.

0: சிந்து கஃபே.
1: අවසදනයි විනාඩි 37යි දැන් වෙලාව. ඉතින් ඔන්න කවියක් කියවන්න තමයි යන්නේ. දැන් කවියක් කියපු ගමන් දන්නවා මොකක්ද මේ කවිය, කවුද මේ කවිය මට එව්වේ කියලා. පානදරෙන් අපේ ජගත් තමයි මට මේ කවිය එව්වේ. ඉතින් අනිවාර්යයෙන්ම මට එවන කවි මම හරි ලස්සනට කියවනවා කියලා ඔයත් දන්නවා, ජගදුත් දන්නවා. ඒකනේ මට හැමදාම කවිය එවන්නේ. රයිට්, බලමු අද කවිය මොන වගේද කියලා. මලක්ද ඔබ ඔය තරමට ලස්සන වී පිපුණේ? දොලක්ද ඔබ ගලා හැලෙන අදහස් ඇද හැලුනේ? විලක්ද ඔබ ඒ මැද්දේ මේ සිත්මල් පිපුනේ? රලක්ද ඔබ මහ සයුරේ රසික හදට ඇදුනේ කියලා තමයි කියන්නේ. හරිම ලස්සනයි, බොහොම ස්තුතියි. ලස්සන ලස්සන කවි වලින් හැමදාම මගේ දවස ලස්සන කරනවට ජගත්. ඒ වගේම ජගත් කිව්වා ආදරණීය රසික කැල ගොඩාක් ආදරෙන් ඊළඟ සින්දුවටත් ඔන්න එකතු කරගන්න කියලා. ඒ වගේම ඕඩ මතක් කරන්න දෙයක් තියෙනවා මේ පැත්තේ කතා කරන්න. මම ඉන්නවා හවස 4 වෙනකන්. 0112 510 510ට කෝල් එකක් දෙන්න. එහෙමත් නැත්නම් 0718 89 3 89 3 WhatsApp message එකක් දාන්න. ඒ වගේ මොඩ් පුළුවන් www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපි ඔන්ලයින් දහන්න. TikTok live එකක් තාම මම කන්ටිනියු කරගෙන යනවා. ආඩ පුළුවන් අපේ live එකටත් ඇවිල්ලා join වෙන්න. right in live එක ගැන මතක් කරනකොට අලුත් යාළුවෝ කීප දෙනෙක් ආවා. මම ඒගොල්ලන්වත් මතක් කරන්නම්. ඉතින් ඔන්න අද ඉස්සලාම් මගේ ලයිව් එකට ආව අපේ ජපානයෙන් කසුන්, ඔන්න කසුන් ඔයාවත් එකතු කරගන්නවා. ඒ වගේම විමුක්ති, ඔන්න ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරේ මම එකතු කරගන්නවා. නුරේෂ්, හායි හෙලෝ කියලා මෙසේජ් එකක් කියවල තියෙනවා. එරා හායි. ඒ වගේම තව කවුද ඉන්නේ, බලමු බලමු කවුද ඉන්නේ කියලා. රවිදු, ඔන්න ඔයාවත් මම එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. දක්ෂිණ ද්‍රවයෙන් මාවත් එකතු කරගන්න කියලා තමයි අපේ රවිදු කියලා තියෙන්නේ. ඕකේ, එකතු කරගන්නා. හරි, එහෙනම් යාළුවෝ සෙට් එක එකතු කරගෙන අපි මේ සින්දුවක් අහන්න. හවස 3:39 දැන් වෙලාව.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට. The welcome show.
3: අනුග්‍රහය.

0: సింధు కఫే.
1: හවස්තුනයි විනාඩි 51යි දැන් වෙලාව. යන්න වෙලාව හරි කියලා තමයි ඉතින් මට මතක් කරන්නේ. හරි අනිවාර්යයෙන්ම යනවා. ආශි දැනටමත් ඇවිල්ලා තියෙන එක නිසා ආශිට ඕන මැදිරිය බාර කරලා මම යනවා. හැබැයි අද ගියාට හෙට එනවා කියලා දන්නවා. දවල් දෙක වෙනකොට රස කතා ගොඩකුයි ලස්සනම ලස්සන සින්දු ගොඩකුයක් මං එනවා වගේ ගෙදරට. එහෙනම් එතකන් සතුටින් පරිස්සමෙන් ආතරින් ඉන්න. ගිහින් අන්නම්. මොනිමේෂා

0: සුබ සැඳෑවක්. දැන් වෙලාව සවස 4 විනාඩි 2යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

0: on, hatteru hatteru.
1: දැන් වෙලාව හවස 4:00 විනාඩි 5යි හිත වතුනි. විනාඩි 5ක්ම ගත්තද? ෂුවර්ද? ඔව්නේ විනාඩි 5ක් ගියා. වෙලාවට වැඩ කරේ එක දවසයි. අනේ අනේ ආසි ආසි. Right okay. අද බලාදා ඔයා දන්නව අපි කතා කරන්නේ මොනවාද? ඔයා දන්නේ අපි කතා කරන්නේ මොනවද කියලා. නමුත් මම ඔයාලට මතක් කරන්න හදනේ බදාදා දවසේ විශේෂ දවසක් සුප්‍රීම් අපිට සහ ආන ඔයාට. මොකද අද දවසේ අපි ප්ලේ කරන්නේ 70-80 දශකයේ සහ 2000 වෙනකන් සින්දු. හරිද? ඉතින් ඒ නිසා ඔරිජිනල් පරණ සින්දු අද දවසේ පුරාම උදේ ඉඳලා ඔයගොල්ලෝ අහගෙන හිටියා. ඉතින් මාත් දෙන්නේ ඒවම තමයි. ඉතින් දිගටම අහගෙන ඉන්න වෙනවා. මම දන්නවා ඔයගොල්ලෝ කැමතියි කියලා. අකමැති වුණත් කරන්න දෙයක් නෑ පුතේ අහන් ඉන්න වෙනවා. එතක මතක් කරන්න ඕනි මේ ඔගලන්ට රේඩියෝ බලන්න චාන්ස් එක තියෙනවානේ හරි සුපුරුදු විදිහට සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එක ෆලෝ කරලා ලයිව් එකට සෙට් වුණා නම් ඔගලන්ට රේඩියෝ බලන්න පුළුවන් රේඩියෝ එක ඇතුලේ මොකද වෙන්නේ කියන එක චූටි කාලේ මට හරි ප්‍රශ්නයක් තිබ්බා හරිද හැබැයි දැන් මේ ප්‍රශ්නේ මම විසඳගෙන තියෙනවා මේ ප්‍රශ්නේ ඔයාටත් විසඳ ගන්න පුළුවන් ගියා නම් සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එක පැත්තට ගිහිල්ලා ලයිව් එකට ආව නම් ඔන්න රේඩියෝ එක ඇතුලේ මොකද වෙන්නේ කියලා බලනවා කවුද මේ කතා කරන අක්කණ්ඩි නැන්දා ආච්චි කවුද ඔක්කොම පේනවා හරිද ඒ නිසා එන්නනේ ලයිව් එකට ඒත් එක්ක මතක් කරන්න ඕනි තා WhatsApp නම්බර් එක උහුත් දෙනවා සින්දුහන් එකතු වෙන්න පුළුවන් සින්දුරන් ඉල්ලන්න එපා දෙයියෝ සින්දු දෙන්නේ නැත සින්දු දෙන්නේ නැත හැබැයි සින්දු ප්ලේ කරනවා ඒ සින්දු වලට මම ආව එකතු කරගන්නවා එතකොට කිසි ප්‍රශ්නයක් නැහනේ හරි එහෙමනම් ඉතින් වැඩි කතා ඕනේ අද කතා කරන්නේ මොනවා ගැනද කියලා මම ඔයාලට මතක් කරන්නම් හරි ඉක්මනින් කඳුළු ගලාගෙන එන අතිශය සංවේදී මිනිස්සුන්ගේ හිස් කබල අභ්‍යන්තරයේ තියෙන අදෘශ්‍යමාන ස්නායුක සුන්දරත්වය ගැන මම කතා කරනවා. මොකද්ද බොලේ ඒ කිව්වේ? ඔයා අති සංවේදී කෙනෙක් නම් චූටි දෙයටත් ඔයාට ඇඬෙන කෙනෙක් නම් ඔයාගේ හිස් කබල ඇතුලේ තියෙන ස්නායුවල අදෘශ්‍යමාන ස්නායුක සුන්දරත්වය ගැන මම කතා කරනවා. හරිද? ඒක හරි සුන්දර කතාවක් වෙයි හවස 6 වෙනකන් අහගෙන ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් වැඩි පටන් ගන්නවා මෙන්න මේ විදිහට. අද Tempo Town. Have a good day. Benadi Hayai. Mangashi. Subha Sandhya.

0: අද වෙලාව හවස 4 විනාඩි 15යි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ ලොව සුන්දරතම පාරාදීසේ
0: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යමු සංචාරයක්
1: Travel with Supreme
0: සතිය දවස් පහේම The Welcome Show අහන්න
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දින බලා රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

විස්සත්තුනානේ විනාඩි 20ක් ගියා ෂෝයක පටන් අර ඒකනේ කනේ මාර වැඩේනේ රයිට් අපි කතා කරන්න ඕනේනේ අර චුට්ට ඇත්තන් ඇඬෙන කෙනෙක් නම් ඔයා මං කිව්වද ඔයාගේ මොලේ දෙන අදෘශ්‍යමාන ස්නායක සුන්දරත්වය ගැන මං කතා කරනවා කියලා මාර්තුකාව ටිකක් බරපතල ඒ වගේ දැනෙන්න පුළුවන් හැබැයි කතාව හරි සිම්පල් හොඳේ මාර්තුකාව පොඩ්ඩක් බරපතල වුණාට ඉතින් කතාව හරි සිම්පල් ඔය දන්නවද අපේ සමාජයේ අපිට නිතරම කියන දෙයක් තමයි හැඟීම් බර වැඩි. ඔයාලට කියලා ඇති මේ කතාව. ඔය හරි හැඟීම් බරයි අනේ. එතකොට ඔයා ඕව තින්ක කෙනෙක්. ඔයා හරි දුර්වලයි පොඩි දෙයකට කඳුළු වෙනවා ඔයාට. කියලා එක එක විවේචනය කරනවානේ. නේ? සංවේදී මනසක් පිටුපස තියෙන්නේ අතිශය සුන්දර ජීව විද්‍යාත්මක කතාවක්. ඔයා දන්නවද ඒක? මේක කිසිසේත්ම මානසික කඩාවැටීමක් හින්දා සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේ පොඩ්ඩ ඇත්තන් ඇඬෙන එක මේ මානසික කඩාවැටීමක් හින්දා සිද්ධ වෙන දෙයක් නන් නෙමෙයි. හොඳේ? පරිණාමය ගමන් මගේ ඉහළම සහ දියුණුම අධීරට පැමිණි අසාමාන්‍ය ස්නායු පද්ධතියක් සතු උත්තරීතර හැකියාවක් තමයි මේකට කියන්නේ. මෝ මොනවද දෙයියෝ මේ කිව්වේ? අර ඇත්ත කතාව කිව්වොත් එහෙම එලියට නොබැරෙන මේ සංවේදී මනසක් තුළ නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙන ජීව විද්‍යාත්මක ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ කියන්නේ අර ටක් ගාලා අඬන කට්ටිය තුළ තියෙන අමුතු ගති ලක්ෂණ ටිකක් තියෙනවා. හරිද? පළවෙනි කාරණා මම වාඩි හිමීට කියන්නම් චුට්ටක් අහගෙන ඉන්නකෝ. අනිත් අයගේ වේදනාව තමන්ගේ වේදනාවක් බවට පත් කරගන්නවා මේගොල්ලෝ. උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම තව කෙනෙක්ගේ දුකක් හරි වේදනාවක් හරි දැක්ක ගමන් ඇස් දෙකට කඳුළු අලාගෙන යනවා නිකන් හම්බෙකින්. වගේ සිද්ධ වෙන්නේ. හැබැයි මේක හම්බයක් නෙමෙයි. හරිද? මේකෙදි සිද්ධ වෙන්නේ මොලේ තියෙන මේ කැඩපත ස්නායු ශෛල mirror nerves කියලා අපි මේවට කියන්නේ. හරිද? සාමාන්‍ය වේගයකින් සක්‍රිය වෙන්න ගන්නවා. අනුන්ගේ දුකක් හරි කරදරයක් හරි දැක්කහම. හරිද? බාහිර ලෝකේ ඉන්න වෙනත් මිනිස්සෙක්ගේ වේදනාව එහෙම නැත්නම් සතෙක්ගේ වේදනාව කිසිඳු අර පෙරලා ගන්නෙ නැතුව සොකී වේදනාවක් විදිහට ෂණිකව ගියව ගන්න පුළුවන් ඉහළ ස්නායක දියුණුවක් මේ වගේ අඬන කට්ටියගේ මොලේ ඇතුලේ තියෙනවා. අන්න ඒගොල්ලන්ගේ තියෙන විශේෂ ලක්ෂණයක්. දැන් ඔගොල්ලෝ කිව්වට අපෝ පොඩ්ඩ ඇත්නම් බෙරි වෙනවා ඉදිච්ච අර බෙරි වෙච්ච බත්තැලිය වගේ අඩාගත්ත ගමන් කියලා කිව්වට හැබැයි විශ්වාස කරාද නෑ. ඒගොල්ලන්ට තියෙනවා අනිත් අයගේ වේදනාවක් ක්ෂණිකව කියව ගන්න පුළුවන් ඉහළ ස්නායක දියුණුවක් ඒගොල්ලන්ගේ මොලේ ඇතුළේ. සෑවෑව් පේනා නේද මම බොරුද කියන්නේ කියලා. තවදත් තියෙනවා කලාත්මක නිර්මාණ සහ කවියන් තුළ ජීවත් වීමේ හැකියාව තියෙනවා මේ වගේ අධි සංවේදී පුද්ගලින්ට. හරිද? දැන් චිත්‍රපටයක් බලනකොට සංගීතයකට සමන් දෙනකොට ඉක්මනින් හැඟීම් බර වෙන කට්ටිය ඉන්නවනේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවා සින්දුවක් ප්ලේ කරන්න බෑ අපේ ඔෆිස් එකේ ගත්තාම අර මැක් ඉන්නව නේද? මැක් අඬනවා. මැක්ට අඬනවා සින්දුවක් ප්ලේ කරනකොට. මැක් අඬන සින්දුවක් තියෙනවා මොකද්ද? ළඟ ඉන්න පැතුවාට මට ලඟ වෙලා ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ හිරිලා. අපේ මැක් තමයි එහෙම කියන්නේ. සින්දුව ප්ලේ කරන වෙලාවට මැක් අඬනවා. හරිද? ඔන්න ඔය වගේ වෙලා ඇති වාට සාමාන්‍ය ෆිල්ම් එකක් බලනකොට එහෙම ඇඬෙනවා ඇති. හරිද? හැබැයි මොලේ සහ මේ ප්‍රබන්ධය අතර තියෙන වෙනස හඳුනා ගන්න නොහැකි වීම නිසා නෙමෙයි මේක අඬන්නේ. දැන් අපි කියනවානේ අයියෝ මොනවද අනේ මේ ෆිල්ම් එකක් බලලා අඬන්නේ සින්දුවක් අහලා අඬන්නේ මොකද වාට උච්චර දෙයක් තේරෙන්නේ. මේක ඇවිල්ලා ෆික්ෂන් එකක් නේ. මේක ෆිල්ම් එකක් නේ. ඕගොල්ලෝ අනන්ත කියලා ඇති නේ වගේ මිනිස්සුන්ට ඇයි අඬන්නේ පිස්සුද එහෙම කියලා. ඇත්තම කතාව මේක මොලේට සත්‍ය වටහ ගන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. හරිද? තිරේ අර ස්ක්‍රීන් එකේ තියෙන වේදනාව හරි සතුට හරි සියුම් ස්නායු තරංග හරහා අතිශය ගැඹුරින් ග්‍රහණය කරගන්න එක තමයි මේගොල්ලෝ කරන්නේ. හරිද? එතකොට අර කලාත්මක නිර්මාණය අභ්‍යන්තරයේ ජීවත් වීමට තරම් හරිද මේගොල්ලගේ මනස නම්‍යශීලී වෙනවා. අන්න ඒ නිසා තමයි ඒගොල්ලන් ටක් ගාලා ඇඬෙන්නේ. කතාව බරයිද අද? ගමන් නැහැනේ, කමක් නැහැ. එහෙම තමයි කතාව ටිකක් බර වෙන තරම රසවත් වැඩිනේ. ඔය වගේ තව ගොඩක් දේවල් තියෙනවා අති සංවේදී පුද්ගලයෝ ගැන අද කතා කරමු. හරිද? ඉතින් TikTok live එක පැත්තට යන්නත් වුණා. TikTok live එකේ කට්ටිය ගොඩාක් ඉන්න ටිකක් අඩුවෙන් කතා කරන වෙලාවට මයික් එක ඔන් කරගත්තාම මයික් ටයිසන් වගේ කියෝගෙන ගිහිල්ලා එක දිගට සින්දු දෙන එක තමයි මගේ පුරුද්ද. ඉතින් මේ කට්ටිය ඉන්නවනේ අද දවසේ පළවෙනි කමෙන්ට් එක මගේ TikTok live එකේ මේ වෙලාවේ කට්ටිය ගොඩාක් ඉන්න බොහොම ස්තුතියි. ඉන්න කට්ටියට ගොඩක් ආදරේ. හයි හයි කියලා දාන්න මම ටග් ගාලා කියාගෙන යන්න. සාශ් තමයි අද දවසේ පළවෙනි කමෙන්ට් එක දැම්මේ. ඒ වගේම නවංචනා ඉන්නවා. නිමාෂ රත්නායක thank you so much darling. මට ගොඩාක් ආදරේ. ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. දිසා නායක ඔයාව බිනුප සසාන් ඔයාවත් මතක් කරනවා. ධනා ඇවිල්ලා ඉන්නවා. හයි ධනා. ශාරක ෆර්නෑන්ඩෝ ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම ලියෝන් ඉන්නවා. වෙරෝනිකා දැන් ඔයාව ඒ වගේම වාග්ය අපේ අසාව ගොඩක් මාතරංග එකතු කර ගන්නවා. DGK හයි කියලා දානවා. හයි ඔයාවත් එකතු කර ගන්නවා. දිනේෂ ඉන්නවා මහරගමෙන්. ඒ වගේම චමී ඉන්නවා කරියා වලින්. ආවත් මතක් කරන්න ඕනේ. තරිඳු ඉන්නවා. තරිඳු තිසර ගොඩක් ආදරේ ඔයාට. යෂ් ඉන්නවා මොරිෂස් වලින්. රයිට් ඕකේ. බාසිත ඇවිල්ලා ඉන්නවා. බාසිතත් මතක් කරනවා. නිලුක්ෂ ඉන්නවා කුවේට් වලින්. ඒ වගේම තුෂ

0: හවස 4යි විනාඩි 31යි.
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.

0: සැපත් වෙනවාක.
1: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
2: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස,
1: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.

0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: අපි කතා කරලා තියෙනවා ඉතින් ලංකාවේ ගොඩාක් අපේ සිටියෙමින් මැකිලා යන නගර ගම් ගැන. ඒ වගේ තවත් ගමක් ගැන තමයි මේ කියන්න හදන්නේ. සබරගමු පළාතත් මහනුවර දිස්ත්‍රික්කයේත් මායිමේ පිහිටලා තියෙන දේදුගල ගම්මානට තමයි අපි යන්නේ අද.
2: දේදුගල.
1: ඒ කාලේ තිබුණු ඉතාමත් ජනප්‍රිය නගරයක් තමයි දේදුගල නගරය කියලා කියන්නේ.
2: ඒ කියන්නේ හරිම කාර්යබහුල නගරයක්.
1: 1970 වගේ කාලේ වෙනකොට නාගරික ලක්ෂණ හොඳටම තිබිලා තියෙනවනේ බුහරි. අද ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් වෙලා තියෙන ඉතින් නටබුන් තියෙන නගරයක් තියෙන්නේ. හැබැයි තාමත් පවුල් 50ක් විතර ජීවත් වෙනවා මේ ගම්මානේ.
0: ඒ වගේ කතා අහන්න සති

0: ඉංජිනීරුවෙ කෘතියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලි කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
5: පිටරට උදවිය මය හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
4: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
3: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
6: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
9: The welcome show.
4: අනුග්‍රහය.
10: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධාන

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

0: Fort Town.
1: Hatırı.
2: හවස පහේ විරාඩි එකයි වෙලාව හිතවත් උනේ දෙවනි පැයට අත්තාව පුදුම වේගයකින් අපි පියාසර කරගෙන ආවා ගුවන් කාලය හරහා පියාවා. අපි යනවා කතාවට. අද දවසේ මම කතා කරන්නේ ඉක්මනින් කඳුළු හලන අති සංවේදී පුද්ගලයෝ ගැන. දැන් ඇත්තටම කඳුළු කියන්නේ මොනවද? කඳුළු හරහා සිදුවන රසායනික සූපත් කිරීම ඔයා දන්නවද මොකද්ද කියලාද කතාව නම්? අනේ මන් දන්නේ නැහැ කියලා හිතන මේ කම නැහගලින් අමාරුවෙන් හරි. කඳුළු හලනවා කියලා කියන්නේ පරාජය බාරගැනීමක් කියලා සමාජයේ හිතුවට ඒක ජීව විද්‍යාවට අනුව අතිශය ප්‍රබල සූපත් කිරීමේ ක්‍රියාවලියක්. හරිද? දැඩි කම්පනයක් හරි ආතතියක් හරි දැනුණු වෙලාවට අපේ ඇඟේ ලේවල එකතු වෙන කොටිසෝල් කියන මේ විෂ රසායනිකයන් ශරීරයෙන් බැහැර කරන්න ස්නායු පද්ධතිය යලිත් අර සුපුරුදු සංසුන් තත්ත්වයට පත් කරගන්න සබහාදහම අපිට අපූරු දායාදයක් ලබා දීලා තියෙනවා. අති සුන්දර දායාදයක්. ඒ තමයි ඖෂධීය කඳුළු බින්දුව. ඇත්තම කතාව ඒක. හරිද? දැන් සමහර වෙලාවට වචන පිටපස සැඟවුණු නිහඬ කම්පනය කියවීමටත් හැකියාව තියෙනවා මේ වගේ පුද්ගලයින්ට. හරිද? බාහිර ලෝකයේ මිනිස්සු පවසන දේවල් වලට වඩා ඒ වචන පිටපස්සේ සැඟ වෙලා තියෙන අර මූණ තියෙන සියුම් මිරියව්, හඬේ වෙනස්කම්, සැබෑ චේතනාවන් අතිශය වේගෙන් මේ වගේ මනසක් තියෙන කෙනෙකුට ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ටග් ගාලා අඬන කට්ටිය ගැන අපි මේ කතා කරනවා. දැන් නම් රේඩියෝ එක දාගත්තේ මම කතා කරන්නේ ඒ ගැන. හරිද? අන්න ඒගොල්ලන්ට ටග් ගාලා ඒගොල්ලන් ග්‍රහණය කරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? එතකොට මේ අර ඒ අදාළ පුද්ගලයාගේ අභ්‍යන්තරයේ තියෙන වේදනාව සහ දුක දකින්න තරම් මේ ස්නායු පද්ධතිය අතිශය දියුණුයි. මේ ඉක්මනින් අඬන පුද්ගලයෝ ගැන තමයි අපි කතා කරන්නේ. හරිද? ඒ වගේම තමයි අර අතීත ගෝත්‍රික සමාජයේ රංචුවේ හිටපු දුර්වල වෙච්ච අය සහ තුවාල වෙච්ච අය ආරක්ෂා කරේ මෙවැනි අතිශය සංවේදී මනසක් තියෙන සූපත් කරන්න පුළුවන් කට්ටිය කියලා අපි කතාවට කියනවා. හරිද? මේ අනේ ඉතින් ඔය වගේ තමයි. තව කියන්න ඕනේ මට බෑ, මට කම්මැලි නේ, මට කම්මැලි. නවන්නෑ ඔන්නේ හාගෙන ඉන්නකෝ. හරිද? මේ එතකොට මේ බාහිර උත්තේජනයන් හමුව ඉක්මනින් වෙහෙසට පත් වෙනවා මේ කට්ටිය. ඒ ගැන තව ටිකකින් කියන්න අහගෙන ඉන්න. මේ තව තියෙනවා කාරණා ගොඩක් කියන්න. එකපාරු කියන්න ගියාම එපා වෙනවා අප්පා, අපි යමු සින්දුවක් කරන්න ඕනේ. දවල් හවස 5:00 විනාඩි 3යි.

0: වෙලා හවස 5 විනාඩි 16යි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහලය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: පෙරලිකාර සඳුදා
4: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
3: සුවබර අඟහරුවාදා.
5: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
3: හැඩකාර බදාදා.
6: ඔයා කොච්චර දෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
3: රසපිරි බ්‍රහස්පතින්දා.
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙර
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට.
9: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
10: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
1: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven padana gannatu padan ganna satiya dawas 5ma udey 7ta The Welcome Show.
10: Anugrahaya.
11: Inna pyal 40ta dinum avastha hatma dena kotu dekata

මයික කොන් කරගත්තා දැන් තියෙන්නේ කියවන්න. ඉතින් මයික් ටයිසන් වගේ කියවන්න හවස 5 වෙනාඩි 21 නේ දැන් වෙලාව. ඔහොම ඔහොම යනකොට කඳුල ඉතින් සමාවෙයන් අපි වෙන් වෙමු අද දින සිට. කඳුල ගැන එච්චර හිතන්න එපා. නිතරම කඳුළු සලන මිනිසුන්ගේ අපූර්ව ලක්ෂණ ටිකක් ගැන තමයි මම කතා කරන්නේ අද. ඊළඟ කතාව ඔයා දන්නවද? අධික ഘോഷාව, දීප්තිමත් ආලෝකය සහ රළු මිනිස්සු ගැවසෙන පරිසරයක් තුලදී අපේ ස්නායු පද්ධතිය ඉක්මනින් විඩාවටපත් වෙනවා කියලා. අද විද්‍යාපන්තිය හොඳට අහගන්න. අපට සිදුවන හැම දෙයක්ම කුඩා වෙනස්කමක්ම මොළය මාර ගැඹුරින් හද මොළය කියන්නේ මාර එක්කෙනෙක් නේ මාර ගැඹුරින් විශ්ලේෂණය කරනවා. හරිද? විශ්ලේෂණය හරියට වුණානේ. විශ්ලේෂණය කරනවා. හරිද? කෙටි කාලයක් ඇතුළත දැවැන්ත මානසික ශක්තියක් ක්ෂය වී යාම අර විතරම අඬන අයගේ තියෙන ස්වභාවයක්. හරිද? එතකොට තීරණයක් ගන්නකොට මොළයේ තර්කන කලාපයට වඩා හැඟීම් මෙහෙවන කලාපය ප්‍රබලව ක්‍රියාත්මක වෙලා යම් තීරණයක් හරහා වෙනත් කෙනෙකුට හරි යම් පුද්ගලයෙකුට හරි වේදනාවක් දැනෙනවා කියන හැඟීම ආවහම තමන්ගේ වාසිය පවා අතහැරලා දාලා තමන්ගේ දින හට්ටි මුට්ටි ටිකත් බැඳගෙන පැදුරු කොට්ට ටිකත් අරගෙන ගිහිල්ලා අන්යන්ගේ සතුට වෙනුවෙන් කැප වෙන්න නිරන්තරයෙන්ම මේ නිතරම අඬන කරන පුද්ගලයන් ලෑස්ති වෙලා ඉන්නවා කියලා මතක තියාගන්න. ආ එයා එහෙමයිනේ ෂාමරු. මාත් එහෙමයි. අපි පැදුරු කොට්ට මෙට්ට බැඳන් යන්නේ අනුන්ගේ දුකක් හැම අහන්නනේ. අන්තිමට මොකද වෙන්නේ? දුක ඇහුවට පස්සේ මොකුත් නැහැ. අනේ ඉතින් රයිට් ඕකේ. හරි, දැන් අපි TikTok live එක පැත්තට යන්නයි හදන්නේ. ශ්‍රීකාන්ත ඉන්නවා කුවේට් වලින්. පොඩ්ඩක් හරවන්න මේ පැත්තට, හොඳට ස්ක්‍රීන් එක පේන්න හරවන්න. මට පැහැදිලිව පේනවා. රයිට්. එතකොට ශ්‍රියානිත් ඉන්නවා. ගයනියා කොහොමත් ඉන්නවා. මංගලී ඉන්නවා කුවේට් වලින්. ශාරක වගේම භාග්‍යා දෙන්න සුපුරුදු විදිහට ඉන්නවා. මගේ නිහඬ ආදරවන්තයා සහ නිහඬ ආදරවන්තිය. හරිද? එතකොට එකෝ රිසෝට් ඉන්නවා. හරි. ඩිලාන් ඉන්නවා බහරේන් වලින්. ලයන් ගර්ල් ඔයාව. ඒ වගේම අරෝෂ් විජේසේකර ඩුබායි වලින් ඉන්නවා. කවීෂා ඉන්නවා. හරි. රීනා ඉන්නවා. චලනි ඉන්නවා. ඒ දෙන්නමත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ KP කියලා කෙනෙක් ඉන්නවා කොරියා වලින්. එයා සිංහලෙන් හොඳට මගෙන් මැසේජ් මේ කියන්නේ හොඳට කමෙන්ට් කර කර හිටියා ලයිව් එකට. එකපාරට මොකක්ද එකක් අහනවා. අපේ ලයිව් එකේ ඉන්න කට්ටියකට උත්තර දෙන්න ප්ලීස්. රයිට්. ඒ වගේම ඩිලාන් ෆ්‍රනෑන්ඩෝ. ඔයාව ආදරෙන් මතක් කරන්න ඕනි බහරේන් වලින් ආපහු. ඇහුණා නේද මං කියපු එක? රයිට්. එහෙමනම් අපි කස්සා අපි යනවා හින්දි සින්දුවක් අහන්න. ගෙන් වැඩි ගන්න ගෙන් එක දෙන්න. රයිට්. මොලේ ඉඳලා දාන්න.

0: අද වෙලාම දක්කන්න හවස පහයි විනාඩි 29යි.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.

0: වීකෙන්ඩ් එක හැපනින් කරගන්න.
1: එතා මෙතා තුර ජනප්‍රිය සින්දු.
2: Oh God.
1: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita.
3: The Welcome Show.
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: උත්සාහයේදී පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන කතාවකටත් කියන්නේ නෙපු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙමෙයි සමහරවිට දැන් ලක්ෂ පාරක් විතර පැනලා තියෙනවා. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනිවලට නේද?
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show.

දෙන්නකෝ අත දෙන්න මට ප්ලීස් පොඩ දෙන්න මේ පැත්ත බලන්නක ඉතින් හලි හලි අනේ අනේ දෙයියෝ අද සුපිරිම සින්දුවක් අහන්න තමයි අපි ලෑස්ති වෙන්නේ ඊළඟට අපේ විශේෂ ස්තුතිය පුද කරන්න ඕනේ අපේ ලයිබ්‍රරිගේ මැනේජර්තුමාට හරිම ලස්සන සින්දුවක් දාලා තිනවා ඊළඟට රූත් හයි ඩාලි ඔයාව එකතු කරගන්න ආදරේ ශාරක ෆ්‍රෙන්ඩ් සුපුරුදු විතර භාග්‍ය ඔයාව ප්‍රභාත් ප්‍රභාත් ඇවිල්ලා ඉන්නේ අම්මෝ ප්‍රභාත් ඔයාව එකතු කරගන්න නදීකා තරංගා ඊශ්‍රායලයේ සිට ආයුබෝ වේවා කොහොමද මල්කාන්ති හා මල්කාන්ති කියලා දාලා තිනවා හොඳයි හොඳයි හොඳයි හොඳයි ගුණසිරි රයිට් ඔයාවත් ආදරේ මතක් කරන පොඩි සසිය ඔයාවත් මතක් කරන්න ඕනි කෂ් කෂ් කෂ් කෂ් ඔයාව නිපුන් විරාජ් නේද නිපුන් විරාජ් නේද රයිට් ඔයාව එකතු කර ගන්නවා ෂැඩෝ ඔයාව ආදරේ මතක් කරනවා මංගලීනෝ ක්වයට් වලින් ඔයාවත් එකතු කර ගන්නවා තව කවුද ඉන්නේ දිල්කිත් ඇවිල්ලා ඉන්නවා දිල්කි හලෝ කොහොමද රුවා ඉන්නවා නේද බලාගෙන ආයිබෝන් ආයිබෝන් ආයිබෝන් කියලා දානවා ජනක තැන්කියු සෝ මච් ජනක ඔයාවත් මතක් කරනවා රූත් ඉන්නේ මෙල්බන් වලද රූත් මෙල්බන් නේද ඔයා ඉන්නේ හරි එතක මං යනවා වට්ස්ඇප් එක පැත්තට උපුල් ජයවර්ධන ඔයාවත් ආදරේ මතක් කරන්න ඕනේ ඒ වගේම ඇසල ගම ගෙව ඉන්නවා ඇසල ගමගේ ඔබට කෙසේද මම හිතනවා ඔබ හොඳින් ඇති කියලා එහෙම තමයි මෙසේජ් එක ගවලා තින්නේ මං ඉතාලම හොඳින් ඉන්නවා ඉතාලම හොඳින් ඉන්න හැටි බලන්න ඕන යන සුප්‍රීම් රේඩියෝ ටික්ටොක් ෆෑන් පේජ් එක පැත්තට ගිහලා ලයිව් එකට එන ලයිව් එකේ මම ඉන්නවා හරිද ඒතෙක්ම චාමර සුසිල් ඔයාව එකතු කරගන්නවා මාතලේ ඉඳලා බොහොම සූති මෙසේජ් කරලා තිනවා ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා සද්දටම සුප්‍රීම් රේඩියෝ ටෙම්පල් ටවුන් අහගෙන ඉන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා අනුර විජේරත්න හායි තින් මුදිත පෙරේරා මොරොන්තුඩු නාන්දු ඉඳලා ඔයාවත් එකතු කරගන්නවා මොරොන්තුඩු නාන්දුව හරිද ඒ වගේම අසංක මංජුල ඔයාව එකතු කරගන්නවා තංගල්ලෙන් නදුන් නදුන් වීරසිංහ අයියනේ නදුන් නදුන් වීරසිංහ කියලා දෙපා අපේ ආශි අද කොහොමද හැඩද බලන්න සින්දු දෙනවා එලකිරි වගේ කඩම පැලෙන්න ටෙම්පෝ ටවුන් අහන ගමන් හොඳට නටන්න ආශි වගේ සුපිරි කෙල්ලෝ නෑනේ හොයන්න අම්මෝ ජගත් තැන්කියු ඈ ඕම සුදි ජගත් පාඩු තුළ ඉඳලා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා සුබ සැන්දෑවක් වේවා ආශි මැඩම් අපිට සින්දුවක් දෙන්න ඊජී අනුර පුස්සල්ලාව බීඑෆ් ජනපදයේ ඉඳලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා සේරුවාවිල පැත්තෙන් සමරසිංහ සහ යාළුවෝ සෙට් එක එකතු කරගන්න කියලා තියෙනවා ඔන්න මෙසේජ් එක මං කියෙව්වා ලක්ෂ්මන් ඉන්නවා මඩපාතින් ඒ වගේම තමරා නිශානි චේතන තේජ අවෝර පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සමග සේරුවාවිල කේදී සමරසිංහ රයිට් ඕකේ ඔක්කොම කියවුවා නේද මෙසේජ් ඔක්කොම කියවුවා නේද හරි එහෙනම් අපි යනවා සින්දුව අහන්න මෙන්න සින්දුව

0: අද වෙලාව හවස 5:44.
1: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකා.

0: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම යම සත්‍යයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න.

හරිද වෙලාව හවස පහය විනාඩි 47යි. එහෙනම් අද දවසේ අපි කතා කර කර හිටියේ අඩි සංවේදී පුද්ගලයෝ ගැන. ඒ කියන්නේ ටග්ගාල චුට්ටක් චුටි චුටි දෙයට අඬන අයට අපි hina වුණාට දැක්කනේ දෙකුලඟ තියෙන බ්‍රේන් පවර් එක කොච්චරක්ද කියලා. ඒ නිසා ඔයත් එහෙම අඬන කෙනෙක් නම් ආඩම්බර වෙන්න. හරිද? කියන්නේ ඔයාගේ මොළය අධි වේගෙන් සියුම් සංවේදන ඇබ්සෝබ් කරන කෙනෙක්. ඇබ්සෝබ් නෙමෙයි අපශෝෂණය. ඇබ්සෝබ් මෙතන නෝ දන්නේ නැති කිසිම කෙනෙක් නෑ. රයිට්. ඉතින් එහෙමනම් අපි යන්නයි හදන්නේ හෙට හවස 4ට අපි හම්බ වෙනවා නිසකෙන්න. පොරොන්දුක් දුන්නොත් මම ඒ විදිහට මිෂ්ට කරනවා. අවසනාවට එන්න බැරි වුණොත් නිසා. TikTok වලින් හිටපු හැමදෙනාටම බොහොම ස්තුතියි. අපි ගියා එහෙනම්. සුබ රාත්‍රියක් කියන්න මං ආශි. ආසම සින්දුවකින් ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න නම් සින්දුව අහලම තමයි ගෙදර යන්නේ. සින්දුව අහන්න ඔය

0: මලා වහව සහයයි. මේ සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතයේ සිහින සතා කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB දනරතහන නතරයියෙන් රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත තම නිධානය බිඳී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

Supreme Radio.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගය දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ DMW වණ්ඩා මහතා.
1: ගොවිසෙත ටිකට් කරා මට ඇවිල්ලා තියෙන්නේ. මම මුල පොඩි දවස්වලින් තමයි ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් අමුණු පළවෙනි වතාව තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ දිගටම ටිකට් අරන්ගෙන ජයග්‍රහණය හිමි කරගන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
3: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැසෙන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
5: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
6: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
5: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් ගි උදැසන අහන්න ඕනේ. 89.1, 89.3.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: The Welcome Show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
7: උත්සාහයේදී පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන. කතාවකටත් කියන්නේ නිබු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙමෙයි. සමහරවිට දැන් ලක්ෂ පාරක් විතර පැනලා තියෙන. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනි වල නේද?
6: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
5: The Welcome Show.
0: 89.1 Supreme Radio.
8: Supreme Radio. Make a superior.

0: ප්‍රාචීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මහරජ උත්තමයා මහන්සේ රාජ සභාවට සැපත් වෙනවක.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමය අනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දහවල් දෙකට.

0: සැටර්ඩේ වීකෙන්ඩ් එක හැපනින් කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සිංහසනාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The welcome show.
0: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasare padana gannatu padan ganna satiya dawas pahema udey hatata
2: the welcome show
1: anugrahaya
4: wartha tika wartha kabani koti yate nlb tanade tahane lutrayye rupiyal koti 139 ata ikma u dewanta supiritaya galaba dimin rathe sangvardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiya mahatana sampatha tanani dahane biladigena obat koti patiye kuwan
0: 89.1 89.3 supreme radio

අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

Supreme Radio.

වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අපිට ආදරය කරන්න නිදහස ඕනේ. නිදහසේ ඉන්න ආදරයක් ඕනේ. නිදහසයි ආදරය අතර තියෙන්නේ හරි පුදුමාකාර බැඳීමක්. අපි ගොඩක් කතා කරන්න ලෝභ හිතෙන තරමේ ලස්සන මාතෘකාවක්. ඇත්තටම නිදහසේ ඉන්න බලාගෙන ඉන්න මනුස්සයෙක්ට ආදරයක් හමු වුණොත් ඒ නිදහස තව තව කොච්චර ලස්සන වෙන්න ඉඩ තියෙනවද? එහෙමත් නැත්නම් තවත් පැත්තක් තියෙනවා. නිදහසේ ඉන්න මනුස්සයෙක්ට ආදරේ නමින් වගේ ජීවිතයට එන ඒ ලස්සන හැඟීම වෙනම ආකාරයකට දැනුනොත් ඔයාගේ නිදහස කියන දේ නැති වෙන්න උනත් පුළුවන්. ආදරේ කියන්නේ සමහර තැන්වල අපිට තේරුම් ගන්න අමාරු හරි ලස්සන හැඟීමක්. තමගේ නිදහස ආදරය මේ හැම දෙයක් තුළින්ම අපි අදත් සුපුරුදු පරිදි ආදරය ගැන ලස්සන නිර්වචනයක් මේ ලෝකෙට දායාද කරමු. අදත් පටන් ගන්න ලෑස්තිය ආදරය ගැන ආදරෙන් කතා කරන්න මේ ප්‍රිම් නයිට්.
1: ආදරය කරන්න ඔයා කිව්ව විදිහට මහසිත නිදහසක් ඕනේ. නිදහස තියෙන තැන අපිට හරි ලස්සන ආදරයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ජීවිතය කියලා කියන්නේ මහ පුදුම දෙයක්. අපි ගොඩාක් වෙලාවල් වලට හොයන්නේ නිදහස වුණාට අපේ ජීවිත ඇතුලේ හරියට බැලුවොත් අපිට නැති එකම දෙයත් නිදහස. ඉතින් එහෙම ජීවිත ගත කරන අපි තමයි ආදරය ඕනේ. ආදරය අපිව ජීවත් කරන්න ඕනේ කියන බලාපොරොත්තුවෙන් හැමදාමත් හැම තප්පරෙම ජීවත් වෙන්නේ. ඉතින් ඒ ආදරයට අලුත් බලාපොරොත්තුවක් එකතු කරගෙන අවසරයි ආරම්භ කරන්න සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. දිගටම අහගෙන ඉන්න මම මනීෂා.
0: මම හසිතා.

0: එම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වලට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙවලාල හිටියත් පොණ්ඩෙකට ඔයල් උරා ගන්න නැහැ
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: The Welcome Show
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
7: උත්සාහයේදී පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන. කතාවකටත් කියන්නේ නෙපු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙවෙයි. සමාලාට දැන් ලක්ෂ පාරක් විතර පැනලා තියෙන. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනි වලට නේද?
5: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
6: The Welcome Show
8: 89.1 89.3 Supreme Radio

0: ලොතරයි ලොව රජ කිරුලා කවුද මනීෂා?
1: මට මතක ඇති කාලෙක ඉඳන් මං ওই ප්‍රශ්නට දෙන එකම උත්තරේ තමයි මගෙන් විතරක් නෙවෙයි ඕන කෙනෙක්ගෙන් අහුවහම දෙන එකම උත්තරේ තමයි මහජන සම්පත.
0: මහජන සම්පත තමයි ලොතරැයි ලොව රජ කිරුළ කියපු ගමන් අපිට මතක් වෙන්නේ. ඉතින් මේ මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් ඔන්න අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්නවා කියලා ඔයා දැන් හොඳටම දන්නවා. අපි වහගෙන ඉන්නට තමයි මේ මතක් කිරීම කරන්නේ. ඉතින් අපි මේ ත්‍යාග රටාව ගැන තමයි මේ විශේෂයෙන්ම මතක් කරන්න ලෑස්ති වුණේ මේ අද සම්පත ලොතරැයිය ගැන. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදලක් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා. අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදලක් දිනා ගන්නකොට අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක මුදලක් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා. මේ ඇතුළු සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැයි පත් හරහා ඔයාට අනගි අවස්ථාවක් උදා කරලා දෙන්න ජාතික ලොතරැයි මණ්ඩලය නිරන්තරයෙන්ම කටයුතු කරමින් ඉන්නවා.
1: ඔව්, ඉතින් මේ දිගින් දිගටම මේ විදිහට මතක් කරන්නේ අද වියතමට අද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියන කාරණාව. මොකද එහෙම මිලදී ගත්තොත් ඒකේ වාසියත් ඔබටම තමයි ලැබෙන දිනේ. නිසා දිගින් දිගටම අද සම්පත ලොතරැයිපත් මිලදී ගන්න කියන දෙත් ආදරෙන් මතක් කරනවා. ජීවිතයේ සිහිනයට වසරාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.

හසිත හරි ලස්සන කාලයක්න මේ විදිහට අපි පහු කරගෙන යන්නේ. මේ පහුගිය කාලේ අපි දැක්ක හැම තැනම තොරන් තියෙනවා, තන්සල් තියෙනවා, වෙසක් කූඩු තියෙනවා, හරි අපූරු නිර්මාණ අපි දැක්කනේ හසිත. ඉතින් මේ විදිහට හරි අහම්බකින් ගත්ත ඡායාරූපයක් මම දකිනවා. ෆේස්බුක් එක හරහා තමයි මම මේ ඡායාරූපය දකින්නේ. මේ ඡායාරූපයේ ඉන්නේ හසිත හරි වයෝවෘද්ධ පුද්ගලයෙක්. ඉතින් මේ පුද්ගලයා ලොකු විශාල තොරණක් දිහා බලාගෙන තමන්ගේ අතේ තියෙන බටන් ෆෝන් එකෙන් ඒ කැමරාවෙන් ෆොටෝ එකක් ගන්නවා. ඉතින් මේ ෆොටෝ එක සමාජ මාධ්‍යයට පළ කරලා මේ ෆොටෝ එක ගැන ඒ වයෝවෘද්ධ පුද්ගලයාට හිතන දේ තවත් කෙනෙක් ලස්සනට අකුරු කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි හසිත මේ වචන පෙළිය පටන් ගන්නෙ. මෙව්ව බලලා නිවන් යන්නද? කොල්ල දැක්කොත් කියයි තරහට. ඒත් පැණිකේ සුතු ආපෝය ඇස්වලට අමාරුවෙන් හරි බලන්ඩ මම්මගේ හිච්චි ෆෝන් එකෙන් අරගත්තේ සේරි වාණිජ.

0: වැඩිදියුණු වෙන එකයි වෙන්නේ. කොච්චරනම් කාලය ගත වුණත් ආදරයේ වෙනසක් නොවේ කරගෙන යන්න පුළුවන් නම් එතන නේද සැබෑ ආදරය තියෙන්නේ. අපි හොයන ආදරය තියෙන්නේ. අපි හැමෝම ආසයි ඇත්තටම අපේ ජීවිතයට ලඟුණු ඒ සුඳුරු කෙනාගෙන්ම ඒ ආදරය ලැබෙනවට. ඇත්තටම අපේ ජීවිතය බෙදාගන්න කෙනෙක් ලැබෙනවා නම් ඒක තමයි අපේ ජීවිතයට ලබා ගන්න පුළුවන් හොඳම දේ. ඒ ලැබෙන කෙනාගෙන් සැබෑ ආදරයක් ලැබෙනවා නම් ඒක තමයි මේ හැම දෙයකටම වඩා වටිනම දේ.
1: අනිවාර්යෙන්ම

ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාව

0: ජයන්තයා රිකිල්ල ගස්කඩ BMW වන්දා මහතා
1: ගොවිතේ ටිකට් ගන්න මට ඇවිල්ලා තියෙන්නේ. මම මුල පොඩි දවස්වල ඉඳන්ම ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් අමුණු බලන්න වතාව තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවෙන් ඉඳලා සිටිනවා. මම වගේ දිගටම ටිකට් අරන්ව ජයග්‍රහණය හිමි කරගන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොබතුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්
3: Travel with Supreme
2: සතිය දවස් පහේම The Welcome Show අහන්න
4: 89.1 89.3 Supreme Radio Supreme Radio ඒක සුපිරියක්.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: නිදාන ගැන කතා කරනකොට ඇත්තටම මේ දවස්වල ගොඩක් ඔය නිදාන් ගැනත් කතා බහ වෙනවනේ හසිත.
2: ඇත්තටම නිදාන් ගැන කවුද කතා වෙන්නේ නැත්තේ? දැන් නිදානයක්වත් තිබ්බනම් අපිට මේ දේ කරගන්න තිබ්බා කියලා ගොඩාක් අය මේ වෙනකොටත් කතා වෙනවා ඇති.
1: අපි නිදාන් ගැන අහලා තියෙනවනේ හසිත. අපි ඇත්තටම මේ නිදානයක් අපිට තියෙනවා නම් අපි මේ වෙනකොටත් ප්ලෑන් කරලා තියෙන්නේ මොනවද එකෙන් කරන්න කියලා.
2: අනිවාර්යෙන් අපි හීන ගොඩ ගැහුවට අපි සමහර වෙලාවලට හරස් වෙන මූල්‍යමය ප්‍රශ්න හින්දා අපි කියනවා නිකමට කියන්නේ අපිට නිදානයක්වත් තිබ්බනම් මේවා ටික ඉෂ්ට කරගන්න තිබ්බා කියලා. අපි ගොඩාක් එහෙම හිතනවානේ මේ වෙනකොටත් ඔයා හිතනවා ඇති.
1: ඔව්, ඉතින් ගොඩ ගන්න පුළුවන් දිනා ගන්න පුළුවන් නිදානයක් ගැන මෙන්න මේ මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ තමයි දඬ නිදානය කියලා කියන්නේ. අපිට ගොඩ යන්න පුළුවන් එකම නිදානය තමයි හසිත දඬ නිදානය කියලා කියන්නේ. ඉතින් ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතික මහා ධන සම්පත දඬ නිදානය ඔයාගේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙක් කරලා හමාරයි කියන දේ හරිම සතුටින් මතක් කරන්න ඕනේ. ඉතින් පසුගිය සිකුරාදා දිනේ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කඳ උඩ රටින් බිහි කරන්න දඬ නිධාන ලොතරැයි පත තුලින් ඔන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ දොඩම් ගස්ලන්ද WD ජයලත් මහතාගේ ලොතරැයි පත අතරින්.
2: ඉතින් දශක 6කට වැඩි කාලයක් රටේම සංවර්ධනයට දායකත්වය ලබා දුන්න ජාතික ලොතරැයි මණ්ඩලය සතියේ දින 7ම දිනුම දින දඬ නිධාන ලොතරැයි පත අලෙවිය තුලින් ඍජුවම ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයන කියන විශේෂ කාරණාව කියන්න ඕනේ. ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපි දායකත්වය ලබා දෙනවා. ඉතින් ආඩම්බරෙන් කියන්නේ දැන්ම දඬ නිධානය ලොතරැයියක් කරගන්න. ඉතින් තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් දඬ නිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. මේ ජූනි මාසයේදී ඔයාටත් කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වගේම සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔන්න හිමි කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ජාතික මහා ධන සම්පත දඬ නිධානය ඔබත් හදම ලදීගෙන කෝටිපති සිහින සැබෑ කරගන්න. ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයත් සමඟ දිගින් දිගටම එකතු වෙලා ඉන්න.

මේ ගත වෙන්නේ වෙසක් මාසය. අපි මේ මාසේ ගොඩාක් දුරට ගොඩාක් තැන්වල දැකලා තියෙනවා. ආදරේ බිහිවුණු තැන්, ආදරේ කරන තැන්, ආදරේ විඳින තැන්. මේ වෙසක් මාසයේ, මේ වෙසක් සතියේ ඇත්තටම හරිම ආදරණීය තැන් කීපයක් අපි දැක්කා. තමන් ආදරය කරන අයත් එක්ක දන්සල් වඳින්න යනවා, ඒ වගේම තොරම් බලන්න යනවා, වෙසක් කුඩු බලන්න යනවා නේද? ඇත්තටම ඒ තුළ තියෙන හරිම ආදරණීය බැඳීමක්. තමන්ගේ ගෙදරකට වෙලා ඉන්නවට වැඩිය ගෙදර මිනිස්සු අපි ආදරය කරන අය. මේ කියන්නේ පෙම්වතිය හෝ පෙම්වතා ගැන විතරක් නෙවෙයි, ආදරය කරන අපි හැම ප්‍රජාවක් ගැනම. හැමතැන ළඟම තියෙන්නේ ආදරය. ඉතින් මේ වෙසක් මාසයේ අපි දැක්ක ගොඩාක් තැන්වලේ තිබුණ ආදරය නේද? අපි පාරවල්වල දකින තමන්ගේ පෙම්වතියත් එක්ක, අපේ පෙම්වතත් එක්ක නේද, අපේ පවුලත් එක්ක අපි ලස්සනට ආදරේ බෙදාගෙන මේ ගමන යනවා. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. අපේ හදවතේ, අපේ හිත්වල කවදාවත් ආදරයට මිය යන්න ඉඩ දෙන්න එපා. ආදරේ විඳින්න, ආදරේ කරන්න පුළුවන් හැම තැන්වලදීම අපි ආදරේ කරන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ඒක දවසකට විතරක් නෙමෙයි, හැම දවසකටම. අපි අලුත් තෝරාවකට යන්න ලෑස්ති වෙන්නේ දෙකට මහගෙන ඉන්න 89.1 89.3 මෙහාගෙන ඉන්නේ Supreme Radio, Prime Night.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ජුවැලට
3: පිටරට උදවිය මයි හිතේ අනේ මලියෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියෝ මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
4: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
4: වෙල්කම් ෂෝ කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasarave patana gannatu patan ganna satiya dawas pahema udeyata ta
5: the welcome show
2: anugrahaya

0: දැන් වෙලාව රාත්‍රී 8යි. ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
1: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB දනට තහන නුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

රේඩියෝ.

අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මානත අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මේ ලොව යම්

0: 89.1 89.3 ඔයාම අහගෙන ඉන්නේ මේ රාත්‍රියේ ඔයාම අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. දන්නවද හසිත, අපි ආදරේ වුණත් සමහර වෙලාවල් වලට ආවට ගියාට කරාම එහෙම ආදරේ දුන්නම කිසිම කෙනෙක්ට සමහර විට ඒ ආදරේ ගැන අගයක් නැති වෙන්න පුළුවන්.
1: ඇත්තෙන්ම.
0: ඉතින් ඒ නිසා අපි ආදරේ කරන්න ඕන හැම තප්පරේම අපි වෙනුවෙන් ඉන්න, අපි වෙනුවෙන් අනේක විත බලාපොරොත්තු තියාගෙන ඉන්න, අපි වෙනුවෙන් ආශිර්වාද කරන අන්න ඒ වගේ පිරිසකට තමයි, ඒ වගේ කෙනෙක්ට තමයි අපි හැම වෙලාවෙම ආදරය කරන්න ඕනේ. මොකද ආදරය කියන්නේ හරි පිවිතුරු හැඟීමක් හසිත. අපි ආවට ගියාට අපිට හිතට ඇතිවෙන ඒ සිතුවිලි වලට සමහරක් වෙලාවල් වලට අපි අපේ තියෙන හැම දෙයක්ම ආදරේ නාමෙන් අපි දෙන්න උත්සාහ කරනවා. හැබැයි ආදරේ ලබන කෙනා, අපෙන් ආදරේ ලබන කෙනාට ඒ ආදරේ කිසිම වටිනාකමක් කිසිම ආකාරයක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට වටිනාකමක් දෙන කෙනෙක්ට මම නම් කියන්නේ, මට හිතෙන්නේ අපි ආදරේ කරන්න පුරුදු වෙන්න ඕනේ.
1: අපේ ජීවිතයට ලං වෙන මිනිස්සුන්ට අපි අපේ මුළු කාලයම වෙන් කරනවා. ඇතැම් අවස්ථාවල අපේ මුළු ජීවිතයම කඩාගෙන වැටෙන තරමේ වේදනාවන් පවා අපිට ඒ තුළින් ලැබෙන අවස්ථාවක් තියෙනවා. හැම තප්පරයකම අපිට අවධානය දෙන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම අපිට අවධානය දෙන්න පුළුවන් එක ගැන. අපිට අපේ ජීවිතයට ලං කරගන්න පුළුවන් හැම කෙනෙක්ටම අපි අවධානය දෙන්න උත්සාහ කරනවා. අපි ආදරය කරන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට අපි අවධානය දෙන්න උත්සාහ කරනවා. එහෙම කෙනෙක් අපිට ලැබුණොත් ඒක අපිට දැනෙනවා. අපේ ජීවිතයට ලැබුණේ හරිම කෙනා කියලා අපිට දැනෙනවා. ඒ තුළින් සමහර විට තේරුම් ගන්න අමාරුයි ආදරයේදී පරිස්සම් වෙන්න, වටිනාකමක් දෙන අයට ආදරය කරන්න.

0: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Ashi.
4: The welcome show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
0: උත්සාහයේ පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වැනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන කතාවකටත් කියන නිපු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙවෙයි, සමාලාට දැන් ලක්ෂ පාරකට පැනලා තියෙන. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනි වල නේද?
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: තංග හසතුඹේ තෑගි දිනා ගන්න. එතකොට අපේ හීන ටික ඉෂ්ට කරගන්න අපි හැමෝම කැමතිනේ.
2: අනිවාර්යයෙන්ම අපි ගොඩ ගහන හීන හැබෑ කරගන්න තමයි අපි හැමදෙරෙක්ම බලාගෙන ඉන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපිට හරස් වෙනවා එක දෙයක්. ඒ තමයි මුදල් කියන දේ. අපි මේ මුදල් හොයාගන්න ක්‍රමයක් තමයි මේ කියන ලැස්සි වෙන්නේ.
1: අනිවාර්යයෙන්ම ඉතින් අත සම්පත ගැන චුට්ටක් මතක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. චුට්ටක් නෙවෙයි මේක, චුට්ටක් මතක් කරාට මේකෙන් හම්බ වෙන තෑගි නම් චුට්ටක් නෙවෙයි නේද හසිත. ඉතින් ලොකු ලොකු තෑගි ගණනාවක් දිනා ගන්න පුළුවන් එකම ලොතරැය තමයි අත සම්පත කියලා කියන්නේ. ඉතින් මතක් කරන්න විශේෂ දෙයක් තියෙනවා. ඔන්න මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් අත සම්පත ජයග්‍රාහකින් තෝරගනු ලැබෙනවා කියන දේ ඔයාලට මුලින්ම මතක් කරන්න ඕනේ.
2: උදේ ඉඳන් මේ කාරණාවත් එක්ක ඔයාලට කියන්න විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේ ත්‍යාග රටාව ගැන. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදලක් ඔයාලට දිනා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක් වගේම අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක් ඔයාලට දිනා ගන්න හැකියාවක් තියෙනවා. මේ ඇතුළු සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැයිපත් හරහා ඔයාට අනගි අවස්ථාවක් ඔන්න උදා කරලා දීලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් මේ මතක් කිරීම අද වියදමට අද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියන එක.

പ്രിയം നൈറ്റ് ദേവന് ഹോറാവത്ത് അഭിമേവിതേര കഥ കരമേന്നെ മുരുളാങ്കാവം ഏകാലോകമത്തേല മേ വെസക് മാസത്തേക്ക് ഈലങ്ങട്ട് പൊസോൻ മാസത്തേനോ അപ്പം മേ കഥ കരമേന്നെ ഏ വേനുവേൻ അത്തരമ സുപ്രീം റേഡിയോ അപ്പി ലാസ്തി വേനുവ പൊസോൻ ഗനത് ඔයාට එක එක දේවල් තුළින් අපි ලබා දෙන්න එක එක ලස්සන කාරණා ඔයාට දකින්න ඉඩ සලස්වන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියන ආරාධනාවක් කරනවා වෙසක් මාසේ වගේම. ඉතින් මේ සුන්දර කාලයේ අපිට තව තවත් අපේ හදවත්වල තියෙන ආදරය වැඩි කරගන්න හැකියාවක් තියෙනවා. ඇත්තටම අපේ ජීවිතයේ කටුක අත්දැකීම් අපිට තියෙනවා. ඒ අත්දැකීම් තුළින් අපි පාඩමක් ඉගෙනගෙන අපිට සතුටින් ඉන්න පුළුවන් නම් ඇත්තටම අපිට ගොඩාක් සතුටු හිතන අනාගතයක් ලං කරගන්න හැකියාවක් තියෙනවා. ආදරයට තියෙන්නේ ලොකු වගකීමක්. අපේ ජීවිතය හදන්නත් අපේ ජීවිතය වටන්නත් ආදරයට හැකියාවක් තියෙනවා. අපේ ජීවිතය හදන්න පුළුවන් තරමේ ආදරයක් ඔයාගේ ජීවිතයට ලං කරගන්න ඔයාට හැකියාවක් තියෙනවා. අපි ලෑස්ති එහෙම ආදරයක තියෙන රස ඔයාට ඒත්තු කරන්න. එහෙනම් ආදරෙන් අහගෙන ඉන්න 89.1 89.3 මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ප්‍රේම් නයිට්.

0: ප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා කබලි කෝටි අටේ එන්.එල්.බී. දනවිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහ ධන සම්පත දනවිතහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මහරජ උත්තමයා මහන්සේ රාජ සභාවට සැපත් වෙනවාගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් අනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කපේ නිමේෂා
9: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
10: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: නොදහසිත. අපි හිතන ආතරය කන්නකොට අපි ආතරය කන්නගෙන හැම තවමත් අපේ ළඟින්ම ඉන්න ඕන කියනදේ. ඒක කොයි තරම් නම් දුරකට සාධාරණයිද කියනදේ සමහරක් වෙලාවල් වලට අපිට හිතාගන්න බෑ. හැබැයි දන්නවද, අපි මිනිස්සුන්ට ආදරය කරන්න ඕන එයාලා හැමදාකම අපේ ළඟ තියාගන්න නෙවෙයි, එයාලා හැම මොහොතකම සතුටින් තියන්න බලාගෙන තමයි අපි මිනිස්සුන්ට ආදරය කරන්න ඕන. මේ හැම දෙයකම අවසානයේදී එයාලා තීරණය කරනවා තවත් රැඳෙනවද නැත්ද කියන කාරණාව. ඉතින් මෙතනදී අපිට කරන්න පුළුවන් එකම දේ තමයි ආදරේ විතරක්ම එයාල වෙනුවෙන් දෙන එක. එතනින් එහාට මම හිතන්නේ හසිත අපිට කරන්න තවත් දේවල් ඉතුරු වෙලා ඇති කියලා.
1: ආදරයක් කරන්නේ හිමි කරගන්න බලාපොරොත්තුවෙන්. එහෙමයි තමයි මේ ලෝකේ බහුතරයක් ඉන්නේ. කවුද කැමති හිමිවීමක් ගැන නොහිතා ආදරය කරන්න? අහිමි වුණු කතාවල වුණත් තියෙන්නේ අතීතයේ හිමිකර ගැනීමේ බලාපොරොත්තු වලින් පිරුණු ඒ වගේ සුන්දර අසුන්දර මතක. ඒක හරි අමාරු දෙයක්, හිමි නොවුනත් කමක් නෑ කියලා ආදරය කරන එක. අපි ප්‍රාර්ථනා කරමු හිමිකර ගැනීම ගැන ප්‍රශ්නයක් අපේ මේ කතා වුණ විදිහට කවදාවත් කෙනෙකුට අත්විඳින්න ලැබෙන්නේපා කියලා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර දේලාල හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: Supreme Lifestyle. සතියේ දවස් 5ම උදේ 10ට.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita. 89.1 89.3 දිවයින පුරා සිසාරා.

අන්තර්ජාතික වාර්තා කබලින් කෝටි 8 NLB දනඩේ තහනිය නුතුරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

89.3 Supreme Radio.

0: සුන්දර රාත්‍රයක්. අපිට ආදරය ගැන කතා කරන්න ආසහිතෙන තරමේ සුන්දර රාත්‍රයක්. හරිම ලස්සනට අපිට ආදරය ගැන දැනෙනවා මේ රාත්‍රියේදී ආදරය ගැන කතා කරද්දී. මේ කලුවර වෙලාවකට අපිට සමහර දේවල් මතක් කරනවා. රාත්‍රිය විදුලි බුබුලු වලින් ඒකාලෝකමත් කරාට මේ කරුවලට ගොඩාක් දේවල් අපිට උගන්වන්න පුළුවන්. ගොඩාක් දේවල් අපිට මතක් කරන්න පුළුවන්. ඇත්තටම මේ කලුවර අපිට මතක් කරනවා අතීතයේ තිබුණු සුන්දර අසුන්දර මතක ගැන. අපි ගොඩාක් ආසයි සුන්දර මතක ගැන මතක් කරන්න. නමුත් සුන්දර මතකවලට වඩා කෙනෙක්ට බහුතරයක් අයට ඇත්තටම මතක් වෙන්නේ අසුන්දර මතක. ඉතින් අසුන්දර විරහව මේ හැම දෙයක් තුළින්ම වේදනාකාරී මතකවලට තියෙන්නේ සුන්දර මතකවලට වඩා ප්‍රබලත්වයක්. ඉතින් අපිට පුළුවන් නම් ඒ තුළින් දෙයක් ඉගෙන ගන්න, ජීවිතේ සතුටින් ඉන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඒක තමයි ආදරය නාමයෙන් අපිට කරන්න තියෙන හොඳම දේ. මනිෂට එකතු කරගන්න කට්ටියක් ඉන්නවා. අපි එයාලවටක් ගාල එකතු කරගමු.
1: ඔව්, මේ ආදරය ගැන කතා කර කර ඉන්න වෙලාවේ මේ කට්ටිය ගැන එකතු කරගන්න ඕනේ හසිතා. මම යනවා නම් පමුණුවට එපැත්තෙන් දනුක මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා කිව්වා ලස්සනම ලස්සන සින්දුවකට. එයාගේ ආදරයයි ඒ ආදරය කරන යාළුවා හැමෝම එකතු කරගන්න කියනකොට කොට්ටාවෙන් නම්මල් කතා කරා. අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න අපි තොයලා දෙන්නව. හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ඒත් එක්කම දම්පිට යනවා, දම්පෙන් සංචු අහගෙන ඉන්නවා අපිව. අපිත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න වැඩ කරන ගමන් ඔයාලා දෙන්නව හරිම ආදරෙන් අපේ මතකත් මතක් කරගෙනම මේ විදිහට සුප්‍රීම් රේඩියෝ අහනවා කියලා තමයි කිව්වේ. ඉතින් මේ ආදරණීය හදවත් ඔක්කෝම එකට එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න එන්න. අපි කතා කරමු අපේ ජීවිතය ගැන, අපි කතා කරමු අපේ ආදරය ගැන, අපි කතා කරමු අපේ ඉටු නොවිච්ච බලාපොරොත්තු ගැන, හීන ගැන. මේ හැමදේම කතා කරන්න තියෙන හොඳම සහ එකම වෙලාව තමයි සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට් කියන්නේ. දෙකටම අහගෙන ඉන්න

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා.
1: මගේ නම AG ජයරත්න බණ්ඩා. මගේ ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා තින් ටැග් ගාලා මම ටිකට් හතරක් කරලා යනවා. මම ටිකට් එක දෙමින් බලද්දී දවස් 3කට පස්සෙ තමයි මම ටිකට් එක බැලුවේ. ගමේ ටිකට් කවුන්ටරේ ගිහින් පොඩ්ඩක් බලනකොට මට ලස්සෙස් එක මුදලා ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ප්‍රධානම බලාපොරොත්තුව.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි, කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලෙයෝ, අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ 89.1 89.3
7: සුප්‍රීම් රේඩියෝ.

0: ආදරේ කියන්නේ තරගයක්ද නැත්ද කියලා වම ඔයාගෙන් ඇහුවොත් ඔයා මට දෙන උත්තරේ මොකක්ද?
1: මට කියන්න ලොකු කාරණාවක් තියෙනවා. මම කැමති ඒක ඔයාගේ කතාවෙන් පස්සේ කියන්න. අපි මෙහෙම කියමුකෝ. ඔව්. සමහර වෙලාවට

0: කෙනාව හම්බ වෙනවා පැරදුනොත් අපිට හැමදාමත් ඒ කෙනා නොලැබිච්ච විරහ වේදනාවෙන් මුළු ජීවිත කාලෙම ගත කරන්න සිත් වෙනවා. ඒ අඩුපාඩුව අපේ හදවතේ කුණක හැමදාමත් තියෙනවා. ඉතින් ඒ කොහොම වුණත් මතක තියාගන්න, සමහර අයට ආදරය කරලා තිනන්න බෑ. එයාලට පුළුවන් ඈතින් ඉඳන් බලලා සතුටු වෙන්න විතරයි. මොකද ඒ දේ අපි හරියට මතක තියාගත්තොත් වර්තමානයේ අපි දකින සමහර දුක්ඛිත ඛේදජනක තත්ත්වවලට අපිපත් නොවෙන්න පුළුවන්.
1: ආදරය කියන්නේ තරංගයක්. සමහර අය ඉන්නවා කෙනෙක්ව ලබා ගන්න තරඟ කරන. සමහර අය ඉන්නවා ආදරයක් හොයා ගන්න තරඟ කරන. තවත් අය ඉන්නවා ආදරේ හරියට කරන්න තරඟ කරන. විවිධාකාර මිනිස්සු අතරේ ආදරය තරඟයක් වෙලා මට දැනෙන්නේ අන්න ඒ විදිහට. හැමෝටම මේ තරඟය දිනන්න බැරි වෙයි. නමුත් ඔයාට පුළුවන් ඈත ඉඳන් තමගේ හදවතේ තියෙන ආදරය එක්ක එයා දිහා බලලා සතුටු වෙන්න. ඒක තමයි ඔයාට ආදරේ නාමෙන් කරන්න තියෙන උතුම්ම ක්‍රියාව.

0: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න. Tempo Town with Ashi. ලොව සුන්දරතම පාරාදීසේ.
3: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා. උදේම යමු සංචාරයක්.
2: Travel with Supreme.
3: සතියේ දවස් පහේම
1: The Welcome Show අහන්න.
2: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරිය.

0: සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයියනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැසල තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් ගිවිදසන අහන්න ඕනේ.
4: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: උත්සාහයේදී පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන කතාවකටත් කියන්නේ නිබු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙවෙයි, සමහරවිට දැන් ලක්ෂ පාරක් විතර පැනලා තියෙනවා. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනි වලට නේද?
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio.

0: ආදරණීය හොරාතුනක අවසානය. අපිට ආදරය ගැන කතා කරන්න වෙන් වෙලා තිබ්බ ඊට ඔන්න හමාර වෙලා. අපිට හෙට දවසේදීත් රාත්‍රී 7 වෙනකන් බලාගෙන ඉන්න වෙලා. මේ වගේම ආදරය ගැන කතා කරන්න. නමුත් ඔයාට පුළුවන් අපි එනකන් ඉන්නවට වඩා ඇත්තටම අද අපි කතා වුණේ මොනවද කියලා හරි ලස්සනට හිතලා බලන්න. එතකොට පුළුවන් හෙට රාත්‍රී 7 ඉඳලා අපි කියන්න යන දේවල් ගැන හරි ලස්සනට විඳින්න, අහන්න, ඔයාගේ චිත්ත වේගීව ලස්සනට දකින්න. අපිට ආදරය කියන්නේ හරි ලස්සන මාතෘකාවක්. කතා කරනවා නම් පැය ගාණක් කතා කරන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් හෙට දවසේදීත් ආදරේ පිරුණු හදවතින්ම එකතු වෙන්න රාත්‍රී 7 වෙනකොට 89.1 89.3.
1: යන්න කලින් හසිත කියපු කතාවට තවත් පුංචි දෙයක් එකතු කරන්න ඕන කියලා මට හිතුණා. ඇත්තටම මේ ජීවිතය ඇතුලේ අපි කලින් කතා කරා වගේම අපි බරසාර තරඟ ගණනාවකට මුණ දෙනවා. සමහරක් වෙලාවල් වලට ඒ තරඟ වලින් අපිට දිනන්න පුළුවන්ද? අපිට ඒ තරඟ වලින් පෙරතුණාට පස්සේ ජීවිතේ මොනාතකට ගමන් කරයිද කියන කාරණාව ගැනවත් අපි හරියට දැනගෙන නෙවෙයි ඒ තරඟ කරන්නේ. හැබැයි මේ ජීවිතය ඇතුලේ අපි ජීවත් වෙනකොට අපිට හැම දෙයකටම තරඟ කරන්න සිද්ධ වෙනවා. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ ඒ තරඟේ තින්නත් පෙරතුණත් අපි හිතමුකෝ ආදරය කියලා. මේ තරඟේ දින්නත් පෙරතුණත් ඔයා මතක තියාගන්න, ඉවසීමෙන් මඟ බලාගෙන ඉන්න. මොකද වර්තමානයේ වෙනකොට අපි හැමෝටම අහිමි වෙලා යන එකම දේ තමයි ඉවසීම කියලා කියන්නේ. ආදරය කරන, ආදරය විඳින, ආදරය දෙන්න බලාගෙන ඉන්න අපි හැමෝගෙම ළඟ තියෙන ඕන එකම දේත් ඉවසීම. ආදරය කරද්දී අපිට වටින එකම දේත් ඉවසීම. එහෙමනම් ඉවසීමෙන් හිට වෙනකම් මග බලාගෙන ඉන්න. ගිහිල්ලෙන්නක් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. සුබ රාත්‍රියක්. මම මනීෂා.
0: මම හසිතා.
2: 89.1 89.3 Supreme Radio.

Pavia Ituna, Supreme Radio.

Sweetheart, I love you. My love is forever.

Pavia Ituna, Supreme Radio.

பார்வையாயி துணர சுப்ரீம் ரேடியோ.

89.1 89.3 Supreme Radio.

89.1 Supreme Radio.

89.1 Supreme Radio.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

Sunnaveri e Gran Sunnaveri Supreme Radio.

9 a.m. Tuna Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 Supreme Radio.

91.3 Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනීය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. බව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්,

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙ පිලේ කොළොමෙත් බලේ.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට

පුරිස ලක්ඛනානු භාවේන අසිට්‍යානු භ්‍යංජන ලක්ඛනානු භාවේන අට්ඨුත්තර සත මංගල

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ කොළඹෙන් බලේ කොතනක්

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.